0: it at night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, the world at night.
1: ඔබ අපදාවකට සූදානම්ද? ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්නා සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
2: Station sponsor.
0: The world at night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, the world at night.

ලක්මිහිර ගෙනෙන ස්ථාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවට වනුස්සරින් විදව යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්ට පවන

0: ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6

0: සිරියාව ලක්මිහිර FM 88.6
1: ඉතින් අසන්නනි අද ඇත්තරම මේ එන්ඩ ගියා පැයයි විනාඩි 10ක් ඉතින් අද මං හිතන විතර රිංග රෝඩ් එකේ විශාල අනතුරක් වෙලා තියෙනවා. ඉතින් පාරවල් වහලා ඉතින් වෙන පාරවල් වලින් දාලා ආව වෙන්දර විනාඩි 10යි විනාඩි 15යි එහෙම නැත්නම් විනාඩි 20යි වැඩිම යන්නේ. ඉතින් අද විශාල වෙලාවක් ගියා එන්න. ඉතින් සුපුරුදු පරිදි අදත් ලක්මිර තුලින් ඔබ අපි හමු වෙන ගුවන් කාලයයි මේ. ඉතින් අදත් 8 සිට 10 දක්වා අප ඔබ සමග රැඳී සිටිනවා. ඒ කාල සුපරාසය අතලසුර ශ්‍රී ලංකා විසා ලංකාවේ විවිධ වෙටසරන් අපි ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම සන්නේනේ කතා කරන්න ඕනේ ඊයේ ස්වර්ණ FM ගොන් නිදලි අපේ සහෝදර ගොන් නිදලි සහෝදර මාධ්‍ය නාලිකාවේ අපි ජාතික ජනබලවේගයේ රජයට අවුරුදු දෙකක් පිරීම නිමිත්තෙන් අපි සාකච්ඡා පැවැත්වුවා මෙල්බර්න් වල විශේෂ විද්‍යුතුන් සම්බන්ධ කරගෙන. ඒත් එක්කම අදත් අපිට කිසියම් විදිහකට සමාලෝචනයක් අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ අලුත් වෙනස ශ්‍රී ලංකාවේ ජනතාවට කොහොමද බලපාන්නේ ඒ සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද තවත් ගීතයකට ගිහිල්ලා ඊළඟ වටසරහට අපි අවතීර්ණ වෙමු.

0: ඔබ අපදාවකට සූදානම්ද? ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්න සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
1: ස්ටේෂන් ස්පොන්සර්.
2: ඉතින් අසන්නේ බොහොම ලස්සන ගීතයක්, බොහොම රොමැන්ටික් ගීතයක්.

Wow, gaman. Etterum me bohoma sumihiri sundara handakin tamai e geete gayana karanne. Itin me gehaniyekin katahanin tamai me bohoma lasserata boot kawa kiyana eka tamai kiyanne. Itin etterum de yahamudurune me apita vela apita nan e wage deyak vela nan naha namuth winnet naha mokada itin api අපිට එහෙම දෙයක් වෙන්නෙත් නැහැ නේ වගේ chances එන්නේ නැහැ ඒක කොහොමදත් ඉතින් බොහොම ලස්සන සුන්දර ගීතකින් තමයි ඉතින් අපි ඇත්තටම පටන් ගත්තේ ඉතින් ජාතික ජන බලවේගයට අවුරුදු දෙකක් සැපිරීම වෙනුවෙන් ඉතින් අපි ජනතා විමුක්ති පෙරමුණ සහ NPP මෙල්බන් නියෝජිතයන්ට අපේ රංජිත් වීරසිංහ සොයුරා ආරාධනාවක් කරලා තිබ්බා උන්ට සහභාගි වෙන්න කියලා උන්ට ශ්‍රී ලංකාවෙන් කිසියම් සමාජිකයෙකෝ කිසියම් විදියකට දේශපාලන ලග්නියක් සම්බන්ධ කරන්න කියලා නමුත් ඒක සිද්ධ වෙලා තිබ්බේ නැහැ. ඉතින් රංජිත් බලා ඉන්නවා කවදා හෝ මේ මෙල්බන් නුවර NPP එක හෝ ජාතික ජන බල මේ ජනතා විමුක්ති පෙරමුණෙන් රංජිත්ව සම්බන්ධ කරලා ඒ විස්තර ටික දේවි කියලා රංජිත් තාමත් බලාගෙන ඉන්නවා. ඉතින් අපි තාමත් බලාගෙන ඉමු අපි මොකද බලාපොරොත්තු තමයි ජීවිතේ හැමදාම අපි ඉස්සරහට ගෙනියන්නේ. අපි බලාපොරොත්තු අතරින් ජාතියක් නෙවෙයි. අපි බලාපොරොත්තු අතරින් නෑ. ඉතින් අපි බලාපොරොත්තුත් සමග ජීවත් වෙනවා. ඒක තමයි ජීවිතේ කියන්නේ. ජීවිතේ කවදාවත් බලාපොරොත්තුන් කරගෙන ජීවත් විය යුතු නැහැ. අපි හැමදාම බලාපොරොත්තුවක් එක්ක ජීවිතේ ගමන් කරනකොට තමයි අපේ ජීවිතේ සාර්ථකත්වයෙන් අපිට ගමන් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි සත්‍යය. ලෝක සත්‍යයත් ඒක තමයි. ඉතින් ජීවිතේ බලාපොරොත්තුවක් තියෙන, අරමුණක් තියෙන, අදිෂ්ඨානයක් තියෙන ඕනෑම කෙනෙකුට ජීවිතේ ජය ගැනීමේ සුන්දර හැකියාවක් තියෙනවා. ඒ හැකියාව ඇත්තම කියන්නේ අනුර කුමාර දිසානායක කියන අපේ ආදරණීය සොයුරා බොහොම ලස්සනට තඹුත්තේගම ඉඳන් ඒ බොහොම ලස්සනට එක කළා. ඔහු දේශපාලනය කරන කාලේ ඔහුගේ ඇත්තරම කියනවනම් ඔහුගේ කැඳවුම්කරු. ඔහුගේ කැඳවුම්කරු ඔහුට මුණ ගැහිලා තියෙනවා මේකෙන් පස්සේ, අපේ මර්ධනයෙන් පස්සේ, 88 මර්ධනයෙන් පස්සේ. ඔහු කියපු දෙයක් තමයි මේ කියන්නේ. නිවරදි නැද්ද මන් දන්නේ. ඊට පස්සේ ඔහුගෙන් අහලා තියෙන්නේ දැන් ඉතින් නායකත්වයේ විනාශ වුණාන් පස්සේ මේ පක්ෂයේ තිබිය යුතුයි. මේ පක්ෂේ නායකත්වය දැන් අපට තමයි ගන්න සිද්ධ වෙන්නේ කියලා එදා කියලා තියෙනවා. නමුත් ඔහු සත පහකටවත් විශ්වාස කරලා නැහැ. මේ මනුස්සයා මේ හීනියක්ද කියන්නේ, මේ මනුස්සයා සැබෑවක්ද කියන්නේ, මේ මනුස්සයා සාමාන්‍ය පුංචි සමාජිකයෙක්, ඒ කාලේ වෙනකොට සාමාන්‍යයෙන් මේ පහළම පන්තියේ සමාජිකයෙක්, මේ මනුස්සයා කොහොමද මේක කියන්නේ කියන එක එවස නිකන් සාමාන්‍ය සුන්දර සිතුවිලි, සාමාන්‍ය මිනිසුන්ගේ සිතුවිලිත් එක්ක තමයි මිනිසු පොරබදින්නේ. ඉතින් සිතුවිල්ලක් විතර හිතුවට අද ශ්‍රී ලංකාවේ ජනාධිපති වුණා. ඉතින් එහෙම අදිෂ්ඨානයක්, එහෙම ශක්තියක් තියෙන මිනිසුන් ලෝකේ බොහොම දුලබයි. ඉතින් ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති වුණා. බොහොම මධ්‍යම පන්තියේ, පහළම මධ්‍යම පන්තියේ දරුවෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපති වුණා. ඉතින් අපිට ආරම්භයක්, අපිට ශක්තියක්, අපිට ගෞරවයක්. ඉතින් අපි තවත් ගීතයකට යමු. මේ ගීතය අහලම බලමුකෝ.

0: ඉතින් ඇත්තරම මේ බොහොම ලස්සන සුන්දර ගීතය ඇත්තරම මේ ගීත ගොඩාක් නිර්මාණ වෙලා තියෙන්නේ මේ මේ ඇත්තරම මේ බොහොම ලස්සන සුන්දර රූසපුවක් හිමි ස්ත්‍රී සම්බන්ධයෙන් තමයි. ඉතින් ඇත්තරම ස්ත්‍රිය කලක් ආදරවන්තයක් වෙනවා, කලක් අම්ම කෙනෙක් වෙනවා, කලක් ආච්චි අම්ම කෙනෙක් වෙනවා, කලක් සුන්දර ඇඩ්වයිස කෙනෙක් වෙනවා, කලක් අපේ පිහිටර දුකට සැපට මේ පිහිට වෙන ආදරණීය හිතවතියක් වෙනවා. ඉතින් මේ ජීවිතයේ විවිධ කාල පරාසය තුළ මේ ලෝකයේ මෙතරම් සුන්දර, මේ ලෝකයේ මෙතරම් ලස්සන ලෝකයක් කරේ ඒ ස්ත්‍රිය. ඇත්තරම ඒත් එක්කම ආදරණීය දුවක් විදිහට අපේ අපේ ජීවිතත් එක්ක ගැට ගැහිච්ච, ඒ ජීවිතයේ පන්නරේ ශක්තිය ධෛර්යය වෙච්ච රත්තරන් දරු දූරු විදිහට අපත් සමග ඉන්නවා. ඉතින් ඒ වගේම ආදරණීය පුතාලා දුවලා. ඉතින් ජීවිතේ බොහෝම සුන්දර ජීවිතයක්. ඒ ජීවිතයේ සුන්දරත්වය ලබා ගන්න ඒ ජීවිතයේ අත්දැකීම් අපි ලැබිය යුතුමයි. ජීවිතයේ අත්දැකීම් ලබන්නේ නැතුව ජීවිතයේ සුන්දරත්වයක් අපිට ලබන්න බෑ. ආදරය ලැබිය යුතුයි ආදරය ලබන කාලයේදී, ආදරය කළ යුතුයි ආදරය කරන කාලයේදී, ජීවිතයේ වැඩිහිටිය විය යුතුයි ජීවිතයේ වැඩිහිටිය වන කාලයේදී, ජීවිතයේ ගමන් මාර්ගයේ මේ ගමන් මාර්ගයේ අපි බොහොම ලස්සනට සුන්දර ලෙස බුද්ධිමත් ලෙස අපිට මේ ගමන් මාර්ගය තුළ සැරිසරන්න පුළුවන් නම් මේ ජීවිතේ බොහොම ලස්සන සුන්දර ජීවිතයක් බවට පරිවර්තනය වෙනවා. ඒකට ඉතින් අර සාමාන්‍ය මගේ කියවනක් තියෙනවා, ඔළුවක් මොළයක් බුද්ධියක් කියන දෙයක් අපිට තියෙන්න ඕනේ. ජීවිතයේ විවිධ ප්‍රයොරිටි විවිධ කාල සීමාවල් තුළදී ප්‍රයොරිටි අවශ්‍යතාවය දෙන්න ජීවිතයේ සූදානම් නම් ජීවිතයට සීමා මායිම් වැටීම් කඩුළු අපිට නිර්මාණය කරගන්න පුළුවන් නම් ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. ජීවිතයට සීමා මායිම් වැටීම් කඩුළු නිර්මාණය කරගන්න බැරි නම් ජීවිතය කවදාකවත් ලස්සන වෙන්නේ නැහැ. ඒ ජීවිතේ මම හිතන විදිහට බොහොම අසාර්ථක ජීවිතයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ අපේ රංජිතුත් ඉන්නවා. ඉතින් රංජිත් කොහමද?
1: ඔසාලිය මම හිතන්නේ ඔබට මම ඇහෙනවා කියලා.
0: ඔව්
1: ඔව්. සාලිය මේක ටිකක් අලුත් අත්දැකීමක්. මම අද ගෙදර ඉඳන් කතා කරන්න අපේ අසන්නන් එක්ක සාලිය තම හොඳ ආරම්භයක් ගත්ත ලස්සන ගීත දෙකක් එක්ක. ඒ වගේම අනුර කුමාර අපේ ජනාධිපති සහෝදරයාගේ අතීත මතකයන් ස්මරණය කරා. මටත් තියෙනවා ඒ වගේම මතකයක් අනුර කුමාර ජනාධිපතිවරයාත් සමග අපි මුලින්ම මුණ ගැහුණු අවස්ථාව මේ බොහෝ කාලයකට පෙර. ඔහු මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුවේ ඉච්චර වැඩිපුර කවුරුත් නොදන්න මෙල්බන් නුවරට ඇවිල්ලා මොනාස් විශ්වවිද්‍යාලයේ ඒ වෙලාවේදී තිබුණේ එකට අපි කිව්වේ රොටුන්ඩා කියලා. රොටුන්ඩා කියන්නේ මේ රවුමට තියෙන දේශනශාලා කීපයක්. ඒක ටිකක් කුඩා දේශනශාලාවක් තමයි අපි තෝරගත්තේ, මොකද විශාල සෙනගක් ඉන්නේ නැහැ ඒ වෙලාවේදී. ඒ දේශනය ඉවර වෙලා අවසානයේදී මම ප්‍රශ්නයක් ඇහුවා සහෝදරයා, මේ දැන් මේ මන්ත්‍රීවරු ප්‍රමාණය මේ හිටියටත් වඩා දැන් අඩු වෙලා තියෙනවා. මොකද ඊට ඉස්සෙල්ලා අපි මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙලා විශාල මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉඳලා දැන් මේ අඩු වෙලා තියෙන අවස්ථාවේදී ඉතින් මේ විදිහට ගිහිල්ලා කොහොමද බලය ලබා ගන්න කියලා ඔහු මගේ කරට අත දැම්ම. කරට අත දාලා කතා කරන එක උඩ බොහොම මම සුළුබ දෙයක් අපි නිතරම දකින තියෙනවා. ඒක නිරායාසයෙන්ම ඔහුගෙන් පිළිබිඹු වෙන දෙයක්. ඔහු කිව්වා සහෝදරයා බය වෙන්න එපා, අපි මේ බලය ලබා ගන්න කියලා. ඒ සාලි කිව්ව දෙමයි මටත් කියන්න තියෙන්නේ.
0: ඔව් ඇත්තරම ඒ ජීවිත ඔව් ඇත්තරම අපි මතකයේ අවදි කළ යුතුයි අනුර කුමාර දිසානායක ගැන. ඒත් එක්කම තවත් මතකයක් තියෙනවා අනුර කුමාර දිසානායක ගැන. ඒක මම අපි පැතුම් මල්ලිටත් කිව්වා. මම හිතන්නේ මම ඒක පොදුවේ කතා කරන දෙයක්. අපේ 8089 කියලා අපේ තියෙනවා අපේ සහෘදයන්ගේ සංගමයක්. ඒ 8089 ඒකෙත් මමත් නිලයක් දරනවා. ඉතින් මුළු ලෝකෙ පුරාම ඉස්රායිල් ඉන්නේ 8089, ඒත් එක්කම ලංකාවේ ඉන්නේ 8089. සොයුරන්ගේ දුකසව බලන්ඩ වෙල්ෆෙයර් ගැන කරන්ඩ ඒ විවිධ දේවල් අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකේ කැඳුම්කරු විදිහට ඉන්නේ නිව්සීලන්ඩ් වල ජීවත් වෙන රංජන් සේනානායක. රංජන් සේනානායක තමයි මේ අපේ අනුර සහෝදරයාගේ විජය සහෝදරයාගේ ගුරුවරයා විදිහට, එහෙම නැත්නම් ගුරුවරයා කියන මං හිත වචන ගැලපෙන්නේ නැහැ. ඔහු තමයි පක්ෂයට ආවෙන් පස්සේ ආවතේව කියන්නේ මූලික හඳුන්වා දීම් කටයුතු සියලුම දේවල් සිද්ධ කෙරුවේ නවතන් සෙව්වේ කටයුතු සිද්ධ කරලා යම් කිසි විදිහකට පක්ෂයේ මොකද කුමාර ගුණරත්නම්ගේ දෙවනියවගේ තමයි රංජන් හිටියේ. ඉතින් රංජන් එක්ක යම් කිසි ලොකු සැබදියාවක් තියෙන ඒ වගේ මනුස්සකමක් තියෙන මිනිස්සෙ මම හම්බෙච්ච පළවෙනි දවසේ මගෙන් අහපු දේ තමයි අනුර චන්ද කාලේදී මං ගියේ මේ සහෝදරයා මේ අපේ රංජන් අයියා කොහොමද කියලා ඇහුවා මගෙන්. ඉතින් මං රංජන් ගැන කිව්වා. ඊට අමතර කෑගල ගැන ලොකු මතකයක් අන්ටුර තියෙනවා. ඉතින් රංජන අයියලාගේ සයන්ස් සෙන්ටර් එක නේද ගොඩක් වැඩවලට උදව් කරුවේ කියලා ඌ අපිට ප්‍රින්ට් කරන්න අපිට පෝස්ටර් ප්‍රින්ට් කරන්න ඔක්කොම කරුවේ අපි සයන්ස් සෙන්ටර් එකේ. ඉතින් ඒවා ඉතින් ආගේ මතක තොරතුරු අපි කතා කරලා ඊට පස්සේ අපි කිව්වා මේ ඒකට මං හිතන්නේ බෝපගේ සහෝදරයත් සම්බන්ධයි අවසනාවකට රංජිත් සහෝදරයා මට සම්බන්ධ කරගන්න බැරුණා ඒ කාලේ. අපි කිව්වා අපි කපි කණ්ඩායමම එක අදිෂ්ඨානයක ඉන්නවා මේ බලය ගත යුතුයි කියන තැනක. බලය ගන්න නම් අපි අනිවාර්යෙන් මේ කවුද මේ ඩලසලප් පෙරුම ඊළඟට චම්පික රණවක සරත් ෆොන්සේකා යන මහත්තුරුත් සමග අපි සම්බන්ධ විය යුතුමයි. මොකද අපිට බලය මිනිස්සු දෙන්න බයයි. මොකද අපි අලුත් පක්ෂයක් මේ වගේ මිනිස්සු එකතු වුණොත් අපිට අනිවාර්යෙන් බලය ගන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් රටේ තියෙන්නේ ලෝකෙත් තියෙන්නේ ඒ වගේ තත්ත්වයක් කියලා. ඊට පස්සේ ඔහු මට කිව්වා නෑ සහෝදරයා කිසිම අවස්ථාවක හවුල් ආණ්ඩුවක් ගහන්න යන්නේ ඊට වැඩි හොඳයි විපක්ෂය ගිල ඉඳගන්න එක ඊට වැඩි හොඳයි කිව්වා. ඉතින් ඒක සාමාන්‍යයෙන් බෑ. ඒක ඇත්තරම මේ අපි කාටත් මං හිතන්නේ ඒ වගේ දැඩි තීරණයක් ගන්න හරි අමාරුයි. ඇත්තරම මේ බලය ගැනීමේ චේතනාවක් ජනතාව යුක්ති ප්‍රියමුණට තිබෙන ජාතික ජනබල වේගයට ඔවුන් හිටියේ මේසරේ විපක්ෂයේ ප්‍රධාන විපක්ෂය බවට පරිවර්තනය වෙලා ඊට පස්සේ රටේ බලය ගන්න තමයි. ඉතින් ජනතාව දැඩි තීන්දුවක් ගත්තා. ජනතාව දැඩි ක්‍රියාමාර්ගයට අවතීරුණා. ජනතාව පැහැදිලිවම තීන්දුවක් තීරණයක් ගත්තා මේ බලය ජනතාව යුක්ති පිරිමුණට දෙනවා කියලා. මන්ද ඇත්තරම කතා කළ යුතුම දෙයක් තමයි අද රොෂාන් මිහිදුගල සූරිය ආදරණීය සොයරත් එක්කත් මම කතා කළා. අපි ඇත්තරම මේ අවුරුදු 76 කාල පරාසය ගැන කතා කරනවට වඩා මම හිතනවා රංජිත් අපි කතා කළ යුත්තේ 2009න් පස්සේ ශ්‍රී ලංකාවට මොකද වුනේ කියලා. යුද්ධය දිනුවෙන් පස්සේ යුද ජයග්‍රහණයෙන් පස්සේ ශ්‍රී ලංකාවට මොකද වුනේ කියන එක තමයි ශ්‍රී ලංකාවේ ඛේදවාචක තියෙන ඉතින් පස්සේ. ශ්‍රී ලංකාව හොරකම් පටන් ගත්තේ කියන්නේ මහා පරිමාණ සංහාරාත්මක හොරකම් පටන් ගත්තේ 2009න් පස්සේ. 2009 වෙනකන් ශ්‍රී ලංකාව තුල ඒ වගේ දේවල් සිද්ධ වුණේ නැහැ. ශ්‍රී ලංකාව තුල මහා පරිමාණ එහෙම් පිටින් අර අපි කියනවා මේ මේ මේ මේ ආක්‍රමණිකයෝ රට තුළට පැනලා විහෙර විහාර කඩලා පන්සල් පල්ලි කඩලා සියලු පුරාවස්තු කෞතුක භාණ්ඩ මුදල් සියලුම දේ අරන් පලා ගියා කියලා අන්නේ ඒ වගේ දෙයක් ශ්‍රී ලංකාවට සිද්ධ වුණා ওই පහුගිය කාල පරාසය තුල 2009ත් 2019 අවුරුදු 15 කාල පරාසය මේ අවුරුදු 15 තමයි අපි කවුරුත් කතා කළ යුත්තේ. මේක තමයි ශ්‍රී ලංකාවේ තීර්ණාත්මක සංදිස්ථානයක් තීර්ණාත්මක ඉරණම් මංකඩක් උනේ මෙන්න මේක. මේක තමයි ඇත්තටම අපි කතා කළ යුත්තේ. නැතු අපි අවුරුදු 76 ගැන කතා කරු සමහර වෙලාවට අපිට අවුරුදු 76 තුල කතා කරන දෙයක් ඉතුරුලා නැහැ. අවුරුදු 76 තුල උද්ඝෝෂණ තිබ්බා, අවුරුදු 76 තුල සිවිල් යුද්ධ තිබ්බා, විවිධ දේවල් තිබේ. හැම දෙයකින්ම රට නැගිට්ට හැම දෙයක්ම සිද්ධ වුණේ පාලකයන්ගේ තියෙන දුර්ජන ක්‍රියාපිළිවෙත නිසා තමයි. ඒ වුණාට මේ සිදුවීම් ඉතිහාස ගමන් මාර්ගයේ විවිධ කඩේම් නමුත් තීර්ණාත්මක කඩේම් පටන් ගත්තේ 2009න් පස්සේ. ඒ අවුරුදු 15න් පස්සේ තමයි අද තීර්ණාත්මක විදියට ජනතා NPP ජාතික ජනබල වේගයේ ශ්‍රී ලංකාවේ බලය අත්පත් කරගත්තේ. ඉතින් රංජිත් ඔබ මොකද කියන්නේ මේ ගැන?
1: ඔව් අතම සාලිය ඔබ හොද තැනකට ආවේ. අපි දන්නවා දැන් ඔය මහින්ද රාජපක්ෂ බලයට පත් වෙන්නේ ඉස්සර වෙලා මේ රට පාලනය කරේ ජේ.ආර්. ජයවර්ධන විසින් පටන් ගත්ත එක්සත් ජාතික පක්ෂය. ඔව් දීර්ඝ කාලයක් රට පාලනය කරලා ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරණතුංග හරහා ඒ බලය අහිමි වෙලා ඊට පස්සේ තමයි මහින්ද රාජපක්ෂ බලයට පත් වෙන්නේ. නමුත් මෙතෙන්දි අපිට වැදගත් වෙනවා අපි කොච්චර දේශපාලනිකව එකඟ නොවුණත් ජේ.ආර්. ජයවර්ධනට චන්ද්‍රිකා කුමාරණතුංගට යම්කිසි ආර්ථික දැක්මක් තිබුණා රටක් ගැන. එතකොට ඒ රට පිරිහෙන විදියට ඔවුන් හොරකම් කරා නෑ කියන්න බෑ. ඔවුන් ඒ විදියටම දූෂණය යෙදුණා. ඔවුන් මන්ත්‍රීවරුන්ට හොරකම් කරන්න ඉඩ දීලා බලාගෙන හිටියා. ආසන් ඔවුන්ගේ ආසන අරගෙන ලියුමක් තියාගෙන හිටියා එළබල දාන්න පුළුවන් විදියට. නමුත් මේ ඔබ කියන ඔය 2009ට පස්සේ ඇතිවෙච්ච පෙරලිය තමයි මේ හොරකම් කිරීම මේ දූෂණයට පාලනයක් තිබුණේ නැහැ. එහෙම පාලනයක් තියෙන්න ඕන කියලා මහින්ද රාජපක්ෂලා විශ්වාස කරෙත් නැහැ. උන් හිතුව කොයි විදියට වුණත් මේක අපිට කරගෙන යන්න පුළුවන් කියලා රට බංකොලොත් වීම ගැන කිසිම අවබෝධයක් උන්ට තිබුණේ නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම දූෂණයට පටන් ගත්තා. මන්ත්‍රීවරුන් නිලධාරීන්ට ගියා. නිලධාරීන්ට පස්සේ හැම කෙනෙකුටම ඉතා කුඩා වලට මේ දූෂණය ගියා. ගමේ ග්‍රාම සේවකට පටන් ගත්තා. ස්පිරිතාලේ බෙහෙත් දෙන කවලම් කරන බෙහෙත් කවලම් කරන නිලධාරීන් පටන් ගත්තා. හැම කෙනෙක්ම තමන්ට පුළුවන් විදියට මේක තමන්ගේ රජයේ දේපල තමන්ගේ කොටස වෙන් කරගන්න ගියා. ඉතින් ඒක අවසානයේදී අපි දැක්කා ඉතින් රට බංකොලොත් වෙලා ඉතාමත්ම අසරණ තත්වයකට පත් වුණා. මේක උපසාලිය ඔබ කිව්වා හරි, ඒ විදියටම ගමන් කරපු ක්‍රියාමාර්ගයක ප්‍රතිඵල තමයි. නමුත් අද මේ වෙනකොට මම සතුටුයි කියන්නේ මේ දැන් පොඩ්ඩකට ඉස්සර වෙලා මම මේ ප්‍රවෘත්ති ඇහුවේ. අපි දන්නවා ලෝකයේ රටවල් වල ආර්ථිකය පිළිබඳව තියෙන දර්ශක පිට්ස් දර්ශකයේ C+ වල ඉඳලා B- වලට ලංකාව ඉහිලා දාලා තිනවා. ඉතින් මේ රට බංකොලොත් වෙච්ච රටක ආර්ථිකය එතෙන්ට ආවා කියන එකම විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ ජයග්‍රහණය ලැබුවේ බංකොලොත් වෙච්ච රටකින්. සහ විශේෂයෙන්ම බොහෝ දෙනා කිව්වා මේ මොන්ට මේ රට පාලනය කරගෙන යන්න බෑ, අත්දැකීම් නෑ. ආර්ථිකය පිළිබඳව විශාල ගැටලුවක් තිබුණා. මොකද ජනතා විමුක්ති පෙරමුණ උනහම වාමාංශික අදහස් දරන නිසා IMF වැඩපිළිවෙල ඔස්සේ ගමන් කරයි කියලා විශ්වාස කරේ නෑ. උන්ට විශාලම චෝදනාව එල්ල කරේ ඔවුන්ගේම සහෝදර පක්ෂය වන පෙරටුගාමි සමාජවාදී පක්ෂය සහ එහි හිතවතු. ඔවුන් කිව්වා IMF වැඩසටහනින් අපි අනිවාර්යෙන්ම ඉවත් වෙන්න ඕන කියලා. එතකොට මේ ගැටලුව කලමනාකරණය කර ගැනීමම තමයි මේ නව රජයේ දක්ෂතාවය. IMF වැඩසටහන ගැන කිව්වොත් එහෙම දැන් ලබන අවුරුද්දේදී රජයට පුළුවන් IMF වැඩසටහනින් ඉවත් වෙන්න. ඒ මොකද ඔවුන් තවදුරටත් IMF එකෙන් ආධාර බලාපොරොත්තු වෙන්න. ඒක නිසා ඉවත් වෙන්න පුළුවන්. ඒ ඉවත් වීමට ඔවුන් සූදානම් බවත් දැනටම ඉඟි කරමින් තියෙනවා. ඊට පස්සේ අපිට දැනගන්න පුළුවන් ඊට පස්සේ ඉතාම විශාල වැදගත් සාකච්ඡාවකට අපිට එළඹෙන්න පුළුවන් මේ IMF වැඩසටහන
0: ඇත්තරම මේ මෙහෙමයි. අර මම කතා කළා, මම හිතන විදිහට කතා කරුවේ මෝදි මහත්තයාගේ. මෝදි මහත්තයා බලයට ගන්න කොටත් මෝදි මහත්තයා කියන්නේ අව වරප්‍රසාදිත පවුලකින් බලයට ඇවිල්ලා බලය ගත්තේ මහත්තයෙක්. එතුමා කළපු මුල්ම දේ තමා රට ක්‍රමවත් කිරීම. ඒ රට ක්‍රමවත් කිරීමේ ඵලයක් විදිහට තමයි රටේ භාණ්ඩාගාරය පිරෙන්න පටන් ගත්තේ. අද මේ ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ තැඹිලි ගෙඩිය පවා QR කෝඩ් එකකින් තමයි ඔපරේට් වෙන්නේ. තැඹිලි ගෙඩියට පවා සල්ලි ගෙවන්න පුළුවන් ෆෝන් ඇප් එකකින්. ඉතින් මෙන්න මේ තත්ත්වයට පරිවර්තනය කරගෙන පස්සේ රටේ සමස්තයක් විදිහට රටේ කළු සල්ලි සියල්ල රටේ ආර්ථික ප්‍රවාහයට එකතු වෙනවා. ඒ ආර්ථික ප්‍රවාහයට එකතු වීමේ ඵලයක් ලෙස රටේ භාණ්ඩාගාරය පිරෙනවා. භාණ්ඩාගාරය පිරුණාම ඒක බුද්ධිමත් ලෙස ක්‍රමවත් විදිහට හරි විදිහට වංචා දූෂණය අවම කරලා ඒක රටේ ජනතාවට සමස්තය බෙදෙන්න ඇරියා. ඒකේ ඵලයක් තමයි අද ඉන්දියාව භුක්ති විඳින්නේ. එහෙම නේද රංජිත්?
1: ඔව්. ඉන්දියාව ගමන් කරපු මාර්ගයේ ඔවුන් ඇත්තටම ඔවුන්ට විශාල සම්පත් ප්‍රමාණයක් තිබුණා. ඒ මාර්ගයේ ගමන් කරන්න ඉන්දියාව ලෝකයේ ඉන්න මේ ඩිජිටල් කරණයේ ප්‍රබලයෝ ඔවුන්ට විශාල දැනුම් සම්භාරයක් තිබුණා මේ වැඩේ කරන්න කොහොමද කියලා. ලංකාවේ තත්ත්වයේ හිටියේ නෑ. නමුත් ලංකාව ක්‍රමක්‍රමයෙන් බොහෝ තැන්වල ආර්ථිකයේ ඩිජිටල් කරණය කරගෙන යනවා. අපි දැක්කා මේ පහුගිය දවසක මේ දුම්රිය වැඩවර්ජනය කරපු වෙලාවේ ටිකට් නැතුව මිනිසුන්ට යන්න ඉඩ ලැබුණා. ඉතින් අපි දැක්කා Facebook වල ගොඩාක් post තියෙනවා මේ ටිකට් නැතුව යන්න නැතුව මේ වගේ මේ ඔස්ට්‍රේලියාවේ අපි භුක්ති විඳිනවා වගේ ඒක ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට ටිකට් එකක් අරගෙන ඇතුල් වෙන්න පුළුවන් විදිය ක්‍රමයක් හරි ගස්සන්න කියලා ඉදිරියේදී ඒවා සිද්ධ වෙවි. ක්‍රමක්‍රමයෙන් බොහෝ දේවල් සිදු වෙමින් පවතිනවා. ඉතින් මේ දේවල් ඇත්තටම බොහෝ දේවල් ගමන්
0: ඔව් රංජිත් ඔව් මේ බොහෝ දේවල්
1: අපි ගමන් කරමින් තිබුණේ රට ගමන් කරන්නේ ධන දිශාවට, ඒ කියන්නේ හොඳ පැත්තට තමයි ගමන් කරන්නේ බොහෝ දේවල් වලින්. අපි දැන් එමය සාලිය මම දැන් ඔබේ ඊයේ පැවැත්තු වැඩසටහනක් මම සමන් දුන්නා. ඔබේ ආරම්භක කතාව ඔබ එතෙන්දිත් ප්‍රකාශ කරා. රජයක් බලයට පත් වෙනකොට ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කරනවා පොරොන්දු දෙනවා ඒ පොරොන්දු දීපු පොරොන්දු ඔක්කොම ඒ විදියට මිශ්‍ර කරන්න බෑ එහෙම කරපු රටක් ලෝකේ කොහෙවත් නැහැ නමුත් ජනතාව තීරණය කරන්නේ ඒකෙන් අපිට වැදගත් වෙන විදියට කොච්චර දේවල් කරලා තිනවද කියලා ජනතාව මේ වෙනකොට ඉතාම සතුටින් ඉන්නවා මේ අධිකරණ ශේෂ්ත්‍රය හරහා සිදුවෙන වෙනස්කම් ගැන අධිකරණ ශේෂ්ත්‍රයේ හොරු අල්ලන එක හරියටම සිද්ධ වෙනවා හොරුන්ට නිදාසේ ඉන්න විදියක් නැහැ ඒ වගේම තමයි හොර රහසේ ඒ කියන්නේ වාන්චනිකව උපයාගත් මුදල් රජයට බණ්ඩාගාරයට එන විදියට වැඩසටහන් සිද්ධ වෙලා තියෙනවා සාලිය.
0: ඔව් ඉතින් අපි ඊළඟ වැඩසටහනට ගිහිල්ලා අපි රංජිත් එක්ක ආයේ සම්බන්ධ වෙමු රංජිත් අපිත් සමග රැඳී සිටින්න.
2: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය. ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත් ලක්මිහිර
1: සාලි කොමිතනේ ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්න සූදානම්
3: ඉන්නවා. අයබෝවන් සුබ සන්ධ්‍යාවක්. FM 88.6 ලක්මිහිර ඕස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමගින් මම රොෂාන් මිහිඳුකුල සූර්ය. ඕස්ට්‍රේලියාවේ ඩීසල් මිල ලීටරයක මිල ඩොලර් 3 සීමාවට ළඟාවමින් තිබීමත් සමග රේදුරන්ගේ ඉන්ධන වියදම් ගැන නැවතත් අවධානය යොමු තිබෙනවා. නවතම දත් අනුව රට පුරා ඩීසල් ලීටර එක මධ්‍යනය මිල ඩොලර් 2.78ක්. පසුගිය සතියේදී එය තවත් 1.67කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. සිඩ්නිහි ඇතැම් ඉන්ධන පිරුවම් හල ඩීසල් මිල දැනටමත් ඩොලර් 3 ඉක්මවා ගොස් ඇති අතර මෙල්බර්න්හි මිල ගණන් ඩොලර් 2.72 සිට ඩොලර් 3.29 දක්වා වෙනස් වෙනවා. බ්‍රිස්බෙන්හි ඩීසල් මිල ඩොලර් 2.92 අතර ඩොලර් 2.99 අතර මට්ටමක ඇඩිලේඩ්හි ඇතැම් ස්ථානවල ඩොලර් 3.17 දක්වාත් මිල ඉහළ ගොස් තිබෙනවා. මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ මැද පිළිදෙක ගැටුම් හේතුවෙන් ලෝක තෙල් සැපයුම් මාර්ගවල ඇති වී තිබෙන බාධායි. විශේෂයෙන් ලෝකයේ තෙල් සහ ගෑස් ප්‍රවාහනයේ වැදගත් මාර්ගයක් වන ස්ට්‍රේට් ඔෆ් හෝමුස් හරහා සැපයුම් වලට ඇති වී තිබෙන සීමා තෙල් වෙළඳපළේ අවනිශ්චිතතාවය වැඩි කර තිබෙනවා. කෙසේ වෙතත් අද වන විට ජාත්‍යන්තර බ්‍රීට් ක්‍රූඩ් මිල ඩොලර් 100ට පහලින් ගොස් තිබීමත් සමග ඉදිරියේදී ඉන්ධන මිලට යම් ස්ථානයක් ලැබීමේ අවස්ථාවක් ගැන අවධානය යොමුව තිබෙනවා. NRMA පෙන්වා දෙන්නේ ලෝක මට්ටමේ තෙන් මිල පහළ යාමට දිගටම පැවතුවහොත් එහි බලපෑම ඉදිරියේදී ඔස්ට්‍රේලියානු ඉන්ධන මිලටත් දැනෙන්නට හැකි බවයි. නමුත් මැද පෙරදිග තත්ත්වය තවමත් වෙනස් වෙමින් පවතින නිසා මිල ගණන් ගැන නිශ්චිත අනාවැයක් ලබා දීම අපහසු බවද සඳහන් වෙනවා. මේ අතර රජයේ නවතම දත්ත අනුව ඔස්ට්‍රේලියාව සතුව පෙට්‍රල් දින 41කට සහ ඩීසල් දින 31කට සහ ජෙට් ෆුවෙල් දින 31කට පමණමත් ස්ටොක් පවතින අතර ඉදිරි සති කිහිපය සඳහා තවත් ඉන්ධන ප්‍රමාණයක් රටට පැමිණෙමින් තිබෙන බවද බලධාරීන් පවසනවා. ඔස්ට්‍රේලියාවේ පහළ යමින් පවතින උපත් අනුපාතයේ ඉහළ නැංවීමට උපදින සෑම දරුවෙකු වෙනුවෙන්ම පවුලකට ඩොලර් 75ක් ගෙවිය යුතු බව ස්වාධීන මන්ත්‍රී බොබ් කාටර් යෝජනා කර තිබෙනවා. 2065 වන විට එක්කාන්තාවකට උපදින දරුවන්ගෙන් සාමාන්‍යයෙන් 1.3 දක්වා පහළ යන වැතැයි ඉන්ටර්ජෙනරේටල් රිපෝර්ටල් වාර්තා අනාමිකි පළ කරනවා. කෙසේ වෙතත් භාණ්ඩාගාරික ජිම් චාමස් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා පෙන්වා දෙනවා. වසරකට ඔස්ට්‍රේලියාවේ උපදින දරුවන් ලක්ෂ 3කට මෙම මුදල ගෙවුවහොත් රජයට ඩොලර් බිලියන 22.5කට වැඩි වාර්ෂික වියදමක් දැරීමට සිදුවනු ඇති බවයි ඇස්තමේන්තු කර තිබෙන්නේ. මුදල් දීමෙන් උපත් සංඛ්‍යාව යම් තරමකට වැඩි විය හැකි නමුත් එය විශාල හෝ ස්ථිර විසඳුමක් නොවන බව ජනගහන විශේෂඥයන් පෙන්වා දෙනවා. නිවාස මිල ළමා සුරකම් ගාස්තු රැකියා සුරක්ෂිත භාවය සහ වැඩිහිටි දරුවන් වෙනුවෙන් ලැබෙන සහයද පවුල්වලට තීරණවලට බලපාන බව ඔවුන් පෙන්වා දෙනවා. උපත් අනුපාතය පහළ යාම සහ වයස්කත ජනගහනය හේතුවෙන් අනාගත ශ්‍රම හැකිය පියවීමට වැඩි දරුවන් හෝ ඉලක්කගත සංක්‍රමණ අවශ්‍ය වනු ඇති බවද වාර්තාවල සඳහන් වනවා. ඔස්ට්‍රේලියාවෙන් පිටත් කළ F-35 ප්‍රහාරක යානාවලට අයත් කොටස් තුනක් වැරදීමකින් හොංකොං වෙත යවා ඇති බව අනාවරණය වී තිබෙනවා. රාඩෝවලට හසු නොවන තාක්ෂණයට සම්බන්ධ යානා ආවරණ කොටක්ද එම තොගෙට ඇතුළත්ව තිබූ බව පොලිටිකෝ වාර්තාවක සඳහන් වනවා. මෙම සිදුවීම හේතුවෙන් ඇමරිකානු F-35 වැඩසටහන අයත් හමුදා තාක්ෂණය චීනයට නිරාවරණය වූ අයදැයි සැක මතුවෙති වෙනවා මේ වන විට. කෙසේ වෙතත් එම කොටස් තාක්ෂණික වශයෙන් සංවේදී උපකරණ නොවන බව තමන්ට දැනුම් දී ඇතැයි ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ෂල්ස් පවසනවා. සිද්ධිය පිළිබඳව ඔස්ට්‍රේලියානු වන් දැනුවත් කර ඇති අතර මෙරටින් සිදු වූ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පරීක්ෂා කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා. ඔස්ට්‍රේලියාව ඇමරිකාව සහ F-35 යානාවල ප්‍රධාන නිෂ්පාදකයාවන ලොක්හීඩ් මාර්ටින් සමාගම සමග එක්ව පරීක්ෂණයට සහාය වෙමින් සිටිනවා. සිද්ධි අවසානයේ ඇමරිකාව සහ ලොක්හීඩ් මාර්ටින් විසින් කළමනාකරණය කරන බවයි රිචඩ් මාර්ෂල්ස් පෙන්වා දෙන්නේ. ඔස්ට්‍රේලියානු වන්ට නිවාසනයක් ලබා දීමේදී තම සුපයනුවෙච්වෙන් ඉතිරි කිරීම් ඇපයක් ලෙස භාවිත කිරීමට අවසර දිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ෂැඩෝ හවුසින් මිනිස්ටර් ඇන්ඩ්‍රූ බ්‍රැග් විසින්. ඒ යටතේ සුප මුදල් ඍජුව ලබා ගැනීම වෙනුවට නිවාසනයක් ලබා ගැනීම හෝ ණය සීමාව වැඩි කර ගැනීමට ඇපයක් ලෙස භාවිත කළ හැකි වෙනවා. පළමු නිවසේ මූලික තැන්පතුව සකස් කිරීම හෝ දැනට පවතින නිවාසනයක් ගෙවා අවසන් කිරීමට සුප මුදල් භාවිත කිරීම පිළිබඳව සාකච්ඡා කළ යුතු බව බ්‍රැග් පවසනවා. වයස අවුරුදු 60ට පැමිණි පසු ලබා ගන්නා සුප එකවර මුදල් වලින් 32ක් පමණ නිවාසනය ගෙවීමට භාවිත කරන බව ඔහු පෙන්වා දෙනවා. එබැවින් එම මුදල් මීට පෙර නිවසක් ලබා ගැනීම සඳහා ප්‍රයෝජනට ගත හැකි ක්‍රමයක් සොයා බැලිය යුතු බවයි ඔහුගේ අදහස වී තිබෙන්නේ. ලේබර් රජයේ ප්‍රකාශයට පත් කළ නව සංක්‍රමණ ප්‍රතිපත්තියට ව්‍යාපාරික සහ පතල් කර්මාන්තාංශ සහාය පළ කර තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ දැනට පවතින 290,000 පමණ මට්ටමේ සිට වසරකට 225,000 දක්වා අඩු කිරීම රජයේ ඉලක්ක වී තිබෙනවා. විදේශීය සිසුන්ගේ වීසා මාර්ග කිරීම පාලනය කිරීම, සංචාරක වීසාවලට නෝ ෆර්දර් ස්ටේ කොන්දේසියෙක් කිරීම සහ වීසා කාලයේ ඉක්මවා රැඳී සිටින පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම සැලසුමට ඇතුළත්. පතල් සහ නිවාස ඉදිරි කිරීම් ක්ෂේත්‍රයේ පවසන්නේ පුහුණු විදේශීය සේවකයන් ප්‍රමුඛත්වය ලබා දෙන රටේ සේවකයෙකුගේ අවම කිරීමට උපකාරී වන බවයි. කෙසේ වෙතත් වර්කින් හොලිඩේ වීසා සීමා කිරීමෙන් අස්වනු නිලීම සඳහා අවශ්‍ය සේවකයන් සොයා ගැනීම අපහසු වන බව ගොවින් සංවිධාන පවසනවා. මේ හේතුවෙන් ආහාර නිෂ්පාදනයට ප්‍රාදේශීය ආර්ථිකයට සහ ආහාර මිලට බලපෑම් ඇතිවිය හැකි බවට ඔවුන් අනතුරු අංග වනවා. සංචාරක හෝටල් සහ ආපනශාලා ශ්‍රේෂ්ඨයේද නව සීමා හේතුවෙන් දැනට පවතින සේවක හිකිය තවත් බරපතල වී හැකි බවයි පෙන්වා දෙන්නේ. ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති දැඩි කිරීමත් සමග මෙල්බන්හි අධ්‍යාපනය ලබන ඇමරිකානු සිසුවියක් රට හැර යාම ගැන සිතන බව පවසා තිබෙනවා. නිව්යෝක් සිට 2024 වර්කින් හොලිඩේ වීසා එකක් මත මෙල්බන් වෙත පැමිණි බෙරීනා ඇල්වර්ඩෝ පසුව බියුටි තෙරපි ඩිප්ලෝමා එකක් හැදෑරීම සඳහා ස්ටුඩන්ට් වීසා එකකට මාරු වී තිබෙනවා. ඇය පවසන්නේ ජීවන වියදම ඉහළ යාමත් ජාත්‍යන්තර සිසුන් සඳහා පවතින වැඩ කිරීමේ සීමාව නිසා ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම ඉතා අසීරු වී ඇති බවයි. මේ සතියේ රජයේ ප්‍රකාශයට පත් කළ නෝ ෆර්දර් ස්ටේ නීතිය සහ ස්ටුඩන්ට් වීසා හරහා වීසා හොපින් සීමා පිළිබඳ ඇගේ තීරණයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බවයි ඇය සඳහන් කර තිබෙන්නේ. සුවදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ග් පවසා තිබෙන්නේ මෙම වෙනස්කම් අනාගතයේ නිකුත් කරන විසිට වීසා සඳහාද බලපාන අතර දැනටමත් ඔස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයන්ට එය අදාළ නොවන බවයි. රජුවේ අරමුණ වී තිබෙන්නේ 26-27 මුල්්‍ය වසරේ නෙට් ඕවර්සීස් මයිග්‍රේෂන් 245 දක්වාත් 2027-28 දක්වාත් අඩු කිරීමයි. කෙසේ වෙතත් බ්‍රේනා පවසන්නේ ජාත්‍යන්තර සිසුන් රටට කරන ආර්ථික දායකත්වය නව නීතිවලින් ප්‍රමාණවත් ලෙස පිළිනොගන්නේ යැයි තමන්ට හැඟෙන බවයි. එහෙත් සංක්‍රමණ ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය වැඩි කිරීම, වීසා හොපින් අවම කිරීම සහ ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ස්කිල් මයිග්‍රේෂන් වඩා හොඳින් ඉලක්ක කිරීම මෙම පියවරවල අරමුණ බවයි රජය පෙන්වා දෙන්නේ. ඉතින් මේ පොතත් සමගින් අදට නිමිත ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමාවනවා. හමුවෙමු ලබන ගරුවතත් රාත්‍රී 8:30ට. එතෙක් ඔබට සුබ සතියක්.
2: ලක්මිහිර ඕස්ට්‍රේලියාවේ විසින ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මිහිර මීරියාවක සිරියාව FM 88.6 සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා මීරියාවක සිරියාව ලක්මිහිර FM 88.6

0: ඉතින් රජිත් මේ දේශපාලන ගමන් මාර්ගේ ශ්‍රී ලංකාවේ දේශපාලන සිටියම විවිධ වෙනස්වීම් වලට ලක්ුණා මං හිතන අපි ඉස්සෙල්ලත් කතා කරලා තියෙනවා මේ දේශපාලන සිටියමේ 1948 1956 ඊට පස්සේ 1967 ශ්‍රී ලංකාවේ මිලිටරි අරගලයේ මිලිටරි පෙරලියට පෙරලිය සම අසාර්ථක මිලිටරි පෙරලිය ඊට පස්සේ 1971 ඊට පස්සේ 1977 1983 1983 ඊට පස්සේ 80ට 86 ඊට පස්සේ ඇත්තරම කියනවා නම් ඊට පස්සේ ඇත්තරම දේශපාලන සිටීමේ විශාල වෙනස්වීමක් සිදු වුණේ දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළිය. මේ දේශපාලන පෙරළියේදී කවුරුත් කතා කරන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් කාලයක් දේශපාලන බලය ලබා ගත්තේ සම්ප්‍රදායික පක්ෂ මාරුවක් විසින් ශ්‍රී ලංකාවේ බලය අත්පත් කරගත්තා. එහෙම නැත්නම් සම්ප්‍රදායික පක්ෂ මාරුවක් හෝ ඒ මාරුවකින් අභිෂේක ලැබූ බෞතිස්මයයි විශ්වාස කරන VIP පන්තියේ එහෙම නැත්නම් ප්‍රභූ පන්තිය විසින් ශ්‍රී ලංකාවේ බලය අත්පත් කර ගැනීම. මෙවර සිදු වූයේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පන්තියේ ග්‍රාමීය ජනතාවගේ අන්ත දුගී ජනතාව විසින් එහෙම නැත්නම් මධ්‍යම පාන්තික මං හිතනවා මධ්‍යම පාන්තිකත් නෙවෙයි මධ්‍යම පාන්තික සහ අර්ධ මධ්‍යම පාන්තික පන්තිය විසින් ශ්‍රී ලංකාවේ බලය අත්පත් කරගත්තා. මේ බලය අත්පත් කරගත්තෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සිදුවිච්ච වෙනස්කම් තමයි අපි කතා කළේ ඊයේ ගුවන් විදුලියත් අපි පැතුම් තිලකසිරි අපේ ආදරණීය සොයුරාගේ ස්වර්ණ FM ගුවන් විදුලියත් අපි කතා කළේ ඕක. ඉතින් අපි දැන් රංජිත්ට දොර විවෘත කරනවා. රංජිත් රංජිත්ට මොනවද තව කතා කරන්න තියෙන්නේ?
1: සාලිය, දැන් ඔය වෙනස්කම් සියල්ල අපි ධනාත්මකව තමයි දකින්නේ. විශේෂයෙන්ම පත්වුණු මන්ත්‍රීවරු සහ ඔවුන් වරප්‍රසාද ලබා ගැනීමට පෙළඹෙන්නේ නැති අවස්ථාවක වරප්‍රසාද ලබා ගැනීම ගැන හිතන්න නැතුව රට වෙනුවෙන් වැඩ කරන්න ඔවුන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේක අපි අත්දකින්නේ පළවෙනි වතාවට ලංකාවේ මේ ඉස්සර වෙලා මන්ත්‍රීවරු පත් වුණාම. සාලිය, ඔබත් මේක ඊයේ මතක් කරා, මේ ඔවුන්ගේ පළවෙනිම න්‍යාය පත්‍රය බිල් එක තමයි හැම කෙනෙකුටම ඩියුටි ෆ්‍රී කාර් එකක් ලබා ගන්න එක. ඒක තමයි පළවෙනිම ඔවුන් පාස් කරන කැබිනට් පත්‍රිකාව. නමුත් එහෙම දේවල් සිදුුනේ නැහැ. තිබිච්ච වරප්‍රසාද හිටපු මන්ත්‍රීවරුන්ගේ, හිටපු ඇමතිවරුන්ගේ, ජනාධිපතිවරයාගේ මේ තියෙන වරප්‍රසාද සියල්ලම අහිමි කරා. මේකෙන් අපි ජනතාවට පෙන්නුම් කරනවා ඔවුන් කැමති කියලා මේ රට ජනතාවත් සමග එකට ගමන් කරමින් රට දියුණු කරන්න කියන එක. එතකොට ඔවුන්ගේ පෞද්ගලික වාසි සඳහා ඉදිරිපත් වෙන්නේ නැතුව රට වෙනුවෙන් ඔවුන් කැප කරමින් ගමන් කරනවා. එතකොට මෙතෙන්දී අපි සලකා බලන්න ඕනේ, ඉතින් එක එක ශේෂ්ත්‍රවලදී ගන්න තීරණ හැම තීරණයක්ම හරියන්නේ නැහැ. සමහර තීරණ වරදිනවා. නමුත් ඔවුන්ගේ අරමුණ ඉතාම පැහැදිලි. අරමුණ රටට සේවය කරන්න.
0: ඔවුන්
1: කරන සමහර දේවල් එහෙම හිතාගෙන කරන සමහර දේවල් ඒ විදියටම හරියන්නේ නැහැ. අපි කොහොමත් එහෙමයි. අපි ගෙදරක වැඩක් කරන්න ගියත් අපි හිතනවා දැන් අපි මෙහෙම කරලා මේ විදියට කරාම මේ විදිය ප්‍රතිඵල ලැබෙවි කියලා. සාලිය, ඔබට මේක හොඳටම දන්න. ඔබ ව්‍යාපාරිකේ, ඔබ ව්‍යාපාරික තීරණ ගන්නවා. එහෙම තීරණ අරගෙන ඔබ හිතනවා මේ ව්‍යාපාරයෙන් ඔබට විශාල ලාභයක් ලබා ගන්න පුළුවන් මේ විදියට කරාම කියලා. නමුත් අවසානයේදී එහෙම සිද්ධ වෙන්නේ නැහැ හැම වෙලාවෙම. බොහෝ වෙලාවලට වෙනවා. නමුත් අරමුණ ඉතාම පැහැදිලි. එතකොට මේ අරමුණ කරා ගමන් කරනකොට මේ රජයේ මේ බොහෝ ප්‍රසාදයන් අතර රජයට එල්ලවෙන චෝදනාව තමයි මේ චෝදනාව ගැන මම මීට කලිනුත් කතා කරලා තියෙනවා. ඉතාමත්ම අවවර ප්‍රසාදිත පන්තිය පහළම පන්තියට මේ රටේ තියෙන මේ දැවැන්ත ආර්ථිකය දැන් විශාල ප්‍රමාණයක ආර්ථික ඉකොනොමික් සර්ප්ලස් එකක් තියාගෙන ගමන් කරද්දී මෙයින් යම්කිසි පංගුවක් මේ අවකර ප්‍රසාදිත පන්තිය කෙරෙහි යොමු වෙන බවක් තාම පේන්නේ නැහැ. උදාහරණ ඕනතරම් තියෙනවා. සමහර දේවල් වලට අපි හිතමු පෙට්‍රෝල් වලට දෙන සහනය, ඒ සහනය අනිවාර්යයෙන්ම සහන මිලකට දුන්නොත් එහෙම අඩු කරොත් එහෙම ඒ සහනය අනිවාර්යයෙන්ම ගමන් කරන්නේ ඉහළ පන්තියට. ඔවුන් තමයි විශාල ප්‍රමාණයක් මේක යොදවන්නේ. ඉතින් ඔවුන්ට පුළුවන් මේ බර දරා ගන්න. නමුත් පහළ මධ්‍යම පන්තියට සහ අපි කියන මේ පීඩිත පන්තියට ඔවුන්ට අමාරුයි මේ වෙන දේවල් දරා ගන්න. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ආර්ථිකයේ දියුණුව මේ ජනතාවගේ පහළ පන්තියට ගමන් කරාවි කියලා ඒක තමයි මගේ ප්‍රාර්ථනය ඒක තමයි මගේ බලාපොරොත්තුව ඒ ඇරෙන්න මුන් ගන්න තීරණ පිළිබඳව ඉතාම සතුටින් තමයි මම ඉන්නේ
0: ඔව් ඇත්තටම අපි කවුරුත් සුබවාදී විදිහට ශ්‍රී ලංකාවේ තිබෙන වර්තමාන වෙනස්කම අපි දකිනවා ඊට අමතර රංජිත් මේ නඩු දේඳු දෙකක් අද ප්‍රකාශයට පත් වෙනව නේද
1: කාලය ඒ ගැන කතා කරන්න ඕනේ අපි දන්නවා පහුගිය කාලේ පුරාම දිගටම කතා වුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය 22 සංශෝධනයට ඉතාමත්ම හොඳ කාරණා දෙපැත්තටම ඉදිරිපත් වුණා විශේෂයෙන්ම අපි ගෞරව කරන සාලිය පීරිස් වගේ හිටපු නීචිත සංගමේ සභාපති ඔහු මේකට විරුද්ධව අදහස් ඉදිරිපත් කරා මේක තුලින් යම්කිසි විදියක ඉන්න ඉන්න මිනිස්කාරවරුන්ට මානසික අල්ලසක් ලැබෙනවා ඒක නිසා මේක හොඳ දෙයක් නෙමෙයි මේක හොඳ දෙයක් නෙමෙයි මේක සම්මත කරන්න එපා කරනවා නම් ජනතාවගෙන් අහන්න කියලා නමුත් ඒක ගොඩක් වෙලාවට ඒ තර්කය නීතිමය පැත්තෙන් එච්චරම සරු තර්කයක් නෙමෙයි එතකොට තීන්දුව ලැබිලා තියෙනවා බොහෝ ඒකේ තියෙන හැම අනපනතක්ම සාමාන්‍ය වැඩි ඡන්දයෙන් කියන්නේ තුනින් දෙකිනුත් නෙමෙයි සාමාන්‍ය වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න පුළුවන් කියලා එතකොට මේක අර ජනමත විචාරණයක් ඉල්ලපු අයට අඩුම ගානේ තුනින් දෙකින්වත් සම්මත කරන්න ඕන කියලා නෙමෙයි තීන්දුව ලැබිලා තියෙන්නේ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් කරන්න පුළුවන් කියන එක බොහෝ දේවල් කුඩා වගන්ති කීපයක වචන කීපයක් වෙනස් කරන්න විතරයි කියලා තියෙන මේක තාක්ෂණික කාරණා අපිට එච්චරම අදාළ වෙන්නේ නැහැ ඒ වගේම තමයි තව පනතක් පිළිබඳවත් තීන්දුවක් ලැබිලා තියෙනවා ඒ දූෂණ විරෝධී පනත ගැන ක්ෂේත්‍රාධිකරණයේ තීන්දුවේ මට තීන්දුව සම්පූර්ණයෙන්ම කියවන්න බැරි වුණා නමුත් එක වැදගත් දෙයක් තියෙනවා එක වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නැහැ ඒ වගන්තිය ඒ විදියට සම්මත කරනවා නම් ජනමත විචාරණයකට යා යුතුයි කියලා මේක වැදගත් අපි ඒ ගැන ලබන සතියේ විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකක්ද ඒ වගන්තිය ඒකෙන් සිද්ධ වෙන්නේ මොනවද කියන කාරණය ඊට අමතරව මේ වෙනකොට ලංකාවේ ඇසමින් පවතිනවා වරයි තීන්දුව ප්‍රකාශ වෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන 2009 දී සිදුවන මේ ප්‍රහාරයත් මේ ප්‍රහාරය පෞද්ගලිකව මට තමත්ව සංවේදී ජනක සිදුවීමක් එතකොට මේ නඩුව මහ නඩුව කියලා කියන විතිකාරයෝ 24 දෙනෙක් ඉන්නවා චෝදනා අති විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා අවුරුදු 5ක් තිස්සේ මේ නඩුව ඇහුවා මේ නඩුවේ තීන්දුව දැන් ප්‍රකාශ වෙමින් පවතිනවා තාමත් අපිට හරියටම තීන්දුව ලබා ගන්න බැරුණා මේ විත්තිකරුවන්ගෙන් එක්කෙනෙක් මිය ගියා අනිත් විත්තිකරුවන් ජීවතුන් අතර ඉන්නවා හැබැයි මේක අපි අර කතා කරන මේ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය පිළිබඳ නඩුවක් නෙමෙයි පාස්කු ප්‍රහාරය සිදු කිරීමට වෙනකොට ඒ සඳහා තාක්ෂණික සහාය ඒ වගේ දේවල් කරපු අය උදාහරණයක් කියනවා නම් කොහෙට හරි ගිහිල්ලා බයිසිකල් බෝල ගෙනාපු අය වෙඩි බෙහෙත් ගෙනාපු අය බෝම්බේ අටවපු අය බෝම්බේ නිෂ්පාදනය කර අය ඒවා ප්‍රහාණය කර අය මේ අය තමයි මේ නඩුවේ විත්තිකාරයෝ වශයෙන් ඉන්නේ එතකොට තවත් විත්තිකාරයන් විය යුතු කීප දෙනෙක් තමන් විසින්ම ජීවිතය හානි කරගෙන තියෙනවා ඒක නිසා ඔවුන් මේ නඩුවේ විත්තිකරුවන් නෙමෙයි නමුත් ඔවුනුත් මගේ විශ්වාසයට නම් ඔවුනුත් මේ නඩුවේ විත්තිකරු ඔවුන් මිය ගියත් ඔවුන් මේ නඩුවේ විත්තිකරුවන් වෙලා ඔවුන්ට මරණීය දඬුවම් අධිකරණයේ නියමයේ වෙන්න ඕනේ ඔවුන් ජීවත් වුණත් නැතත් නමුත් ඒක වෙනමම තාක්ෂණික කාරණයක් මේ සාහසික අපරාධය සිදු කරපු අයට දෙන නඩු තීන්දුව අපි ඒ දෙස බලා ඉන්නවා ඒ වගේම බලාගෙන ඉන්න ඕන කාරණයක් තමයි දැන් මෙතෙන්දී අපි දන්නවා මේ විදියට මේ නඩු තීන්දුව මොන පැත්තට ගියත් විශේෂයෙන්ම අපි කියන මේ විපක්ෂය පටන් ගන්නවා දැන් කතා කරන්න ඔය නඩුවේදී අපි සුරේෂ් සලේට චෝදනාවක් නැහැ තව අපි කියන බොහෝ දෙනාට චෝදනාවක් එල්ල වෙලා නැහැ ඒක නිසා ඔවුන් නිර්දෝෂී කියලා ඔවුන්ට විරුද්ධව යන්නේ පාසුක් ප්‍රහාරය දීම සහ කුමන්ත්‍රණය කිරීම ඒකට තාමත් අධිකරණයට නඩුවක් ගොනු කළා නැහැ ඒ වෙනුවෙන් විමර්ශන තමයි සිදු වෙන්නේ සුරේස් සලේ මේ විමර්ශන වලට සහාය දෙන්නේ නැති තැනක තමයි අපි හිර වෙලා ඉන්නේ ලංකාවේ
0: ඔව් රංජිත් ඉතින් බොහොම ස්තුතියි රංජිත් ඉතින් අපි තව ගීතයකට යමු නේද
1: ඔව් සාලිය අපි

0: ලක්නහිර FM 88.6 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සාර සංග්‍රහය ලක්නහිර
1: ආවර්ජන රෝහණ කරුණාරත්න ඉදිරිපත් කරයි

0: মা এই বিরুদ্ধ পেলে আদ প্রচারে কেলে এই দেয় ও বহুদিন দেন না বা মামা দেন না দশক নবে আসন কালে মুলু শ্রীলঙ্কিক তামা হান্ডিন হুসপাত কল দাস গণনকট নর্তনে দায়দ কল এই জবসম্পন্ন কলাকারণীয় মেবন বিট মিলবিন নিকমগোস অবসান ඇය අප සැමගෙන් සමගත්තේ කළුබෝවිල පිහිටි තමන්ගේම නිවසේදී 2026 සැප්තැම්බර් මාස 14 වෙනිදා. ඒ වන විට ඇය 91 වෙනි වියේ පසු වුණා. එතුමිය මුලින්ම ගුවන්විදුලි සම්බන්ධ වීම පිටපස රසවත් කතාවකුත් තිබෙනවා. ඒ කාලේ, ඒ කියන්නේ එතුමිය 15 වන වියේ පසු වුණු සමයේ සමස්ත ලංකා මහා පද්ද ගායන තරඟය කියලා තරඟයක් පවත්වලා තියෙනවා කොළඹ මහනගර සභාව විසින්. ඒ තරංගයට මෙතුමිය ඉදිරිපත් වෙලා තියෙනවා. එඩ්වින් කෝටිගුඩ මැතිතුමා තමයි තරඟ විනිශ්චය කරු ලෙස කටයුතු කරලා තියෙන්නේ.
1: මම පන්සල් යන කාලේ මේ ජනගී විරුද්ධව යොමු වුණේ ඒ කාලේ තිබුණා මම පාසල් යන කාලේ කොළඹ නගර සභා කාර්යාලයේ සිංහල සාහිත්‍ය සංගමය මෙහෙයු සමස්ත ලංකා මහා පද්ද ගායන තරඟය කියලා. මුළු ලංකාවෙම ඉන්න ගායක ගායිකාවෝ ගෙනල්ලා කොටස් හතරකට. එයින් මම පළවෙනි තැනට තේරුණා. මට එතකොට වයස ඇති අවුරුදු 15ක් විතර. ඔය මේ සාහිත්‍ය පොත් කිනුටි ගීත සංදේශය වගේ මේ දවස දෙම්මගේ නෙමෙයිනි. ගුරුවරයා කියනවා ඒක කවිය ලස්සනට කියන්න පුළුවන් ළමෙක් ඉන්නම නම් කියන්න කියලා. එතකොට මට කියලා තමයි ඔය කවි කියවන්නේ. එයාත් ඒ දවස් තුල තිබුණා පාසල් අතර එක එක දිස්ත්‍රික්කවලින් තෝරගත්ත ළමයින්ගේ අවසාන මහතරඟ තිබුණේ කොළමානද මහවිද්‍යාලේ. එතින්දි මට හම්බුනේ දෙවනි ස්ථානේ. දෙවනි ස්ථානට ආවට පස්සේ මේ ගැන බොහොම ලැතියාවක් ඇති වුණා තරඟවලට යන්න.
0: මුළු ලංකාවෙන්ම දෙවනි ස්ථානේ ලැබීමත් කොයිතරම් සතුටු විය හැකි අවස්ථාවක්ද? ඒත් එතුමිය එයින් සෑහීමකට පත්ුනේ නැහැ. ඇයට ඇවැසි වුණේ කෙසේ හෝ පළමු ස්ථානය ලබා ගන්න.
1: ඊළඟ අවුරුද්දෙත් මේ කොළඹ නගර සභාව තමයි ඔය ජීවානන්ද වීරසිංහ හෙක්ටර් මාටිස් කියන දෙන්න තමයි ඔක පටන් ගත්තේ. දෙවනි අවුරුද්දෙත් ආවපුවාම දැන් දෙවනි අවුරුද්දෙත් මම කිව්වා. ඒ කිව්වට ඉතින් දැන් ඔක්කොම කෑ ගහනවා මේ අර සභාගත මේක ඉඳලා පළවෙනි තැන කවුද කියලා අහනවා එනවුන්ස් ඒතර කියන දයානෙල්ලම් පිටිය දයානෙල්ලම් පිටිය කියලා කියනවා. දැන් මට ඒ වුණත් හරි බයයි ගිය සැරේ ලැබුණ නැති හින්දා දැන් මටත් හරිම ආසාවෙන් දැන් මේක දැන් මාව හරියට ඉතින් පුදුම විදිහට මාව අර එනවුන්ස් ජීවානන්ද වීරසිංහ මහත්මය අහනවා කවුද පළවෙනි කියලා දයානෙල්ලම් පිටිය කියලා කෑ ගහනවා. තව කට්ටියක් කෑ ගන්නවා දයා තව දයා කෙනෙක් ඉදිරිපත් වුණා ඒඩී දයාවතී කියලා. ඒඩී දයා කියනවා. කොහොම හරි දැන් විනිශ්චය දෙන තැනට ආපුවාම ඩැනියෙල් මහත්මයා කිව්වේ පළවෙනි තැන ගත්තේ නෙල්ලම් පිටිය දයා කියලා.
0: එම තරඟයේ මුල් ස්ථාන තුන ලබාගත් දෙදෙනා ගුවන්විදුලියට කැඳවුවේ මඩවලේ
1: දයා කියලා.
0: එම තරඟයේ මුල් ස්ථාන තුන ලබාගත් තිදෙනා ගුවන්විදුලියට කැඳවුවේ මඩවලේ ශ්‍රත්නායක මහතායි. ඒ තිදෙනාගෙන්ම එතුමා

0: එතුමිය ලබාදුන් දායකත්වය මෙහෙ අතිමහත්. එතුමිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විශිෂ්ට ශ්‍රේණියේ ජනගී සහ විරිදු ගායන ශිල්පිනියක්.
1: දැන් මම විශේෂයෙන් මේක කියන්න ඕනේ, මේ මාව මේ තත්ත්වයට අද වෙන නෙල්ලම් පිටි කියලා නමක් ඇති වුණේ. නෙල්ලම් පිටිගේ නමක් හුඟක් ප්‍රසිද්ධ වුණේ මඩවලි රත්නායක මහත්මයාගේ පරිශ්‍රමයෙන්. එයා බොහෝම මේ ජනගීයට විරිදුවට බොහෝම ඉත දුන්න මහත්මෙක්.
0: එතුමිය නර්තනය ප්‍රගුණ කරන්නේ හේවුඩ් කලායතනයෙන්. එතුමියගේ ගුරුවරුන් සහ සමකාලිකයන් ගැන සඳහන් කරන්නේ ඉමහත් භක්තියකින්.
1: මං ඉස්කෝලේ ඇරිලා පාසලේ ඇරිලා කෙලින්ම යනවා මේ හේවුඩ් කලායතනයට. එතින්දි මට සම්පූර්ණ ඉතාම නිවැරදි තාල එහෙම දැනගන්නවනේ මගේ මේ ගුරුවරේ හැටි තිය කිරිගන්ත අල්ගම ගුරු, අද ජීවිතුන් අතර නෑ. ඒ ගුරුතුමා මට එයා දන්නේ නියම එයාගේ තිබිච්ච හැකියාව ඒ විදිහටම මට කියලා දුන්නා. ඒ ගුරුවරු ඉනෝ ගිරිගන්ත ගුරුනාහන්සේ රංගම ගුණවලායස් පණි භාරත, ඒ මගේ ගුරුවරු. ඒ ගුරුට මං ඉතාම දෑත් තියලා මේ නමස්කාර කළා. මම කතා කරනවා මොකද අපිට හරියට ඉගෙනුවා. ඒ කාලේ පටන් ගත් එකට හිටිය මම නැටුම් වලට හිටියා. සනත් නන්දසිරි මහත්මයලා හිටියේ ගායනයට, අමර අරන්තුංග ඒගොල්ලන් හිටියේ සීතා ගමගේ ධර්මසිනි ගමගේ නෝන. අපි ඉස්කෝලේ යන ළමයි.
0: ඒ සියලු දෙනා අතරින් රජයේ නර්තන ආචාර්යවරියක් ලෙස මුල්ම පත්වීම ලැබුවේ දයා නෙල්ලම්පිටි මහත්මියයි. ඒ නුගේගොඩ අනුලා විදුහලට. එතුමියගෙන් නර්තනය හැදෑරු මෙම වැඩසටහනට සමන් දෙන අය සිටී නම් ඒ අතීතය සිහිපත් වනු ඇත. එමෙන්ම වර්තමාන කලාශේත්‍රයේ ප්‍රවීණන් රැසකගේම මුල් ගුරුවරිය වූයේද එතුමියයි. දයා නිල්ලම්පිටිය මහත්මය විවාහ වුණේ තවත් ඉතාමත් දක්ෂ ජනගී ශිල්පියෙක් මෙන්ම විරුදු ගාන ශිල්පියෙක් වූ සේන ෆොන්සේකා මහතා සමඟ.

දයා නිල්ලම්පිටිය මහත්මිය දයනන්ද ගුණවර්ධනයන්ගේ ගජමන් පුවත වේදිකා නාට්‍ය රඟපා ඇති බව සමහර විට ඔබන දන්නවා ඇති. එතුමගේ නර්තන විෂය පන්ති කාමරයට පමණක් සීමා කරගත්තේ නෑ. අපේ සංස්කෘතික පුරුදු ජීවමාන කරන්නත් ඒවා සංරක්ෂණය කරන්නත් තරුණ පරම්පරාවට කියාදී ආරක්ෂා කර ගැනීමේ වගකීම ගැන අවධාරණය කිරීමේ වැදගත්කමත් කියා දුන්නා. නුගේගොඩ අනුලා විදුහලේදී සහ කොළඹ මියුසියස් විදුහලේදී ඇගෙන් නර්තනය හැදෑරූ සිසුවයන් එයට සාක්ෂි දරනවා ඇති. ශ්‍රී ලාංකේය සම්ප්‍රදායක ජන කලාව, ජනගී, විරුදු සහ නර්තන කලාව සුරක්ෂිත කරමින් අනාගත පරපුරටද දායාද කිරීමට ඇගෙන් ඉටු මෙහෙය අනූපමේයයි. ඒ විරිදු මිහිරේ දායාර්ධ කෙවිලිය තැබූ හුස්තැන කවදා කවුරු නම් විසින් පුරවනු ඇද්ද? දයාබර දයා නෙල්ලම්පිටි ගුරුමාතාවනි, ඔබට නිවන්සුව. මා ඔබට පැවසුවා දයා නෙල්ලම්පිටි මහත්මිය දයානන්ද ගුණවර්ධනයන්ගේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වූ බව. එතුමිය රෝහණ බැද්දගේ මහතා සමග දයානන්ද ගුණවර්ධනයන්ගේ ජසයා සහ ලෙන්චනා වේදිකා නාට්‍යයට සම්බන්ධ වූ අයුරුයි මේ. අද වැඩසටහන සම්පාදනය කර ඉදිරිපත් කළ මම රෝහණ කරුණාරත්න.

0: ලක්මිහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක්මිහිර FM 88.6

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
1: මගේ පුතා බය වෙන්න එපා.
2: දරුවෝ වෙච්ච අපිටත් මේ හොරකම පුරුදුනේ අප්පච්චිගෙන්ද අප්පච්චි?
1: අප්පච්චිගෙන් නෙමෙයි පුතේ. ඉතිහාසයේ ඉඳන් හොරකම තිබ්බා.
3: කවුද අප්පච්චි එතකොට මුලින්ම ලෝකේ හොරකම් කරලා තියෙන්නේ?
1: හර්මීස් කියලා දෙවි කෙනෙක් මගේ පුතේ.
3: එයා මොනවාද අප්පච්චි හොරකම් කරලා තියෙන්නේ?
1: හරක්.
2: දෙවි කෙනෙක්ට මොකටද අප්පච්චි හරක්?
1: එහෙම තමයි පුතේ. හොරකමටම ඉපදෙච්ච මිනිහා ඕන් නැති වුණත් දේවල් හොරකම් කරනවා. පස් කෑල්ලක් හරි කමක් නැහැ ඒකෙන් හොරකම් කරනවා.
3: ඉතින් අනේ හොර කතන්දරේ කියලා දෙන්නකෝ අප්පච්චි.
1: ඔන්න පුතේ හර්මීස් ඉපදුන ගමම්ම හොරෙන් හොරෙන් තොටිල්ලෙන් බැස්සා.
3: මේ ඉපදුන ගමම්ම?
1: ඔව්. උපංගේ හොරු ඉන්නවා.
2: තොටිල්ලෙන් බැහැලා?
1: බැහැලා. ඇපලෝ දෙවියන්ගේ හරක් හිටපු තැනට හෙමින් හෙමින් ලං වුණා.
3: ලං වෙලා?
1: හරක් හොරකම් කරගෙන යනකොට හරක්ගේ කුරසටහන් වදී කියලා සාක්ෂි ඉතුරු වෙයි කියලා හිතලා හරක්ගේ කුරවලට ලී කෑලි ගැහුවා.
3: ඒ කාලේ ඉඳන් හොරකම් කරනකොට සාක්ෂි අයින් කළා නේද හොරකම් කරන්නේ?
1: මේ හොරකම ගැන අනාගතයේ පරීක්ෂකයන් පරීක්ෂණ පැවැත්වුවා. පරීක්ෂකයන්ව නොමග යවන්න ඕන හින්දා හර්මීස් කරේ මේ හරක් හිටපු තැනින් පස්සෙන් පස්සට පසුපසට තමයි හරක් අරන් ගියේ.
2: හරක් ඇවිත් ඉවස් කරනේ හර්මීස් පුදුම ඩයල් එකක්.
1: එහෙම මුළු හරක් රංචුවම හොරක අංගලා.
3: කිසිම සාක්ෂියක් හම්බුනේ නැද්ද?
1: නෑ නෑ කොච්චර ගේමක් ගැහුවත් බැටෝස් කියලා ගොවි මහත්තයෙක් මේ හොරකම කරන වෙලාවේ මේ හරිය හිටියා කියලා පරීක්ෂකයෝ හොයාගත්තා.
3: කොහොම ගේම ගැහුවත් කොහෙන් හරි මාටුවක් වෙනව නේද?
2: මේ කේස් එක හැන්ඩල් කරපු ප්‍රධාන පරීක්ෂකයා කවුද අප්පච්චි?
1: සීයුස් දෙවියෝ. සීයුස් දෙවියෝ කියලා කියන්නේ දෙවියන්ගේ රජු මාරමීතරයා. ඔරු අල්ලන්නමයි අවිල්ලා තියෙන්නේ.
3: ඉතින් හොරාව අල්ලගත්ත විදිය කියලා දෙන්නකෝ අප්පච්චි. සාක්ෂිකාරයාගේ සාක්ෂි බොරු කියලා කියන්න පුළුවන්නේ.
1: කිව්වා කිව්වා හර්මීස් කිව්වා. මේ කියන්නේ බොරුයි කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි හර්මීස් මල් තර්කයක් ගෙනාවා. මම හොරකම් කරේ නෑ කියලා කියන්නේ. එයා කිව්වා ඒ හොරකම සිද්ධ වෙලා තියෙන වෙලාවේ මම පොඩි බිලිදෙක්. මම හිතේ තොටිල්ල. ඒ වෙනකොට මම හරක් කියලා જાතියක් ලෝකේ ඉන්නවද කියලාවත් දන්නේ නෑ. ඉතින් මං කොහොමද මේක හොරකම් කරන්නේ? හොරකම් කරා කියලා කියන්නේ කියලා තර්ක කරා කට උත්තර නැති වෙන්නේ.
3: හර්මීස් හොරකම් කරේ නෑ කියලා කියන සෙට් එක ගුති කියලාද?
1: හිටියා හිටියා හර්මීස් උපංගේ හොරා වුණත් හොරකම් කරේ නෑ. ඒක බුරු චෝදනාවක්. මේ කරන්නේ බුරු චෝදනාවක් කියලා එයාගේ පැත්තට කතා කරපු සෙට් එකක් හිටියා.
2: ෂුවර් එකටම ඒක ඇ ගහන්න නැත්තේ හොරුම තමයි නේ අප්පච්චි.
1: ඔව් ඔව්. ඒ සෙට් එකේ ප්‍රධානියා උනේ හර්මීස් කියන හොරාගේ අම්මා.
3: ආ හොරාගේ අම්මගෙන් පේන අහලා තියෙන්නේ නේ.
1: ඔව් ඔව්. සාක්ෂි ගන්න හර්මීස්ගේ අම්මා ළඟට ආවට පස්සේ අම්මා කිව්වේ මගේ පුතා මේ රිදි කඩකින් උඩලා තියෙන පොඩි ළදරුවෙක්. එයා කොහොමද ඒව හොරකම් කරන්නේ බුරු චෝදනා කරන්නේ පා කියලා.
3: ඉතින් අනේ කොහොමද අල්ලගත්තේ?
1: අර හරක්ගේ පාසල කුණු පරීක්ෂා කළා.
2: පරීක්ෂා කරලා
1: හරක් පස්සෙන් පස්සට අරගෙන ගියපු හින්දා බැලූ බැල්මටම පේන්න තියෙන්නේ හරක් එළිය ඉඳන් හරක් හිටපු ගල් ගුහාව ඇතුළට ආවා වගේ.
3: ඉතින්
1: ගල් ගුහාව ඇතුළේ හරක් නැහැ. ඒ කියන්නේ හරක් හොරකම් කරලා.
3: හරි. එතකොට හර්මීස්ම තමයි මේ හොරකම කරේ කියලා ඔප්පු කළේ කොහොමද අප්පච්චි?
1: ඉතින් ගල් ගුහාව ඇතුළේ හරක් හිටියේ නැහනේ. සීයුස් දෙවියෝ හර්මීස්ව ප්‍රශ්න කළා. ප්‍රශ්න කරනකොට ප්‍රශ්න ඉදිරියේ පිළිගන්න සිද්ධ වුණා. "ඔව් මම පරීක්ෂකයන්ව මුලා කරන්න පස්සෙන් පස්සට හරක් අරගෙන ගියා" කියලා.
2: ආපෝ මාර හොරෙක් නේ අප්පච්චි.
1: මාර හොරෙක් තමයි. ඉතින් පුතේ ඒ කාලේ එහෙම හොරකම් වුණා නම් අද කාලේ මගේ දරුවෝ මේ කරන හොරකම් හොරකම්ද? ඕවා ඉතින් ගණන් ගන්න දේවල් නෙවෙයිනේ.
3: ඒ වුණාට අපිව අහුවේද අප්පච්චි?
1: හර්මීස්ව අහුවෙන්නේ නැති වෙන්න ඒගොල්ලන්ට දෙයක් කරන්න තිබ්බා.
3: ඒ මොකද අප්පච්චි?
1: හර්මීස්ගේ හොරකමේ සාක්ෂි එක්ක අල්ල ගන්න කලින් ඒ ගැන පරීක්ෂණ පැවැත්වූ සීයුස් දෙවියෝ දෙවියන්ගේ රජුව බලයෙන් පහ කරලා එලවන්න තිබ්බා. එහෙම වුණා නම් හර්මීස් නිර්දෝෂී කියලා ලෝකෙට ඔප්පු කරලා ගොඩ යන්න තිබ්බා.
2: ගුඩ ඇඩියා අප්පච්චි ගුඩ ඇඩියා. අප්පච්චිට බැරිද අපේ හොරකම් අල්ලන්න කලින් මේ ඉන්න රජුට විරුද්ධව රැල්ලක් හදලා පහ කරලා දාලා රජ වෙන්න? කොහොමද ඉතින් හර්මීස්ගේ අම්මත් ඉතින් හර්මීස්ව බේර ගන්න try කරානේ.
1: මං දැන් වයසයි දරුවෝ.
3: එතකොට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද අප්පච්චි?
1: එක ඔප්ෂන් එකයි තියෙන්නේ දරුවෝ. පුතාලගේ සාක්ෂි ටික හොයා ගන්න කලින් පුතාලගේම කෙනෙක් රජ වෙන එක තමයි කරන්න තියෙන එකම ඔප්ෂන් එක.
0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත්

0: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
1: වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්ව පසුගේ 21වැනිදාට වසර දෙකක කාලයක් ගතව තිබෙනවා. 2024 වසරේ සැප්තැම්බර් 21වැනිදා පැවති ජනාධිපතිවරණයේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා ජයග්‍රහණය කළ අතර ඔහු ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. එම බැතිවරණයේදී ජාතික ජනබලවේගයේ අනුර කුමාර් දිසානායක මහතා ඡන්ද 56,34,915 එනම් 42.31 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ප්‍රමුඛතාවය ලබා ගත් අතර සමගී ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 43,63,035 ලබා ගත්තා. පළමු මනාපයෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50%ක වැඩි බහුතරය හිමි නොවීම හේතුවෙන් දෙවන මනාපය ගණන් කිරීම සිදු වුණා. දෙවන මනාපය එකතු කිරීමෙන් අනතුරුව අනුර කුමාර් දිසානායක මහතා මුළු ඡන්ද 57,40,179ක් ලබා ගනිමින් නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. අනුර කුමාර් දිසානායක මහතා දකුණ, බස්නාහිර, වයඹ, උතුරුමැද සහ සමරගමු යන පළාත් වලින් වැඩි බලයක් තහවුරු කරගත් අතර සජිත් ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර සහ වතුකරේ ප්‍රදේශවල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තා. ජයග්‍රහණයෙන් පසු 2024 සැප්තැම්බර් 23 වෙනිදා අනුර කුමාර් දිසානායක මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අතර පසුව ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කරමින් සැප්තැම්බර් 24 වෙනිදා පාර්ලිමේන්තුව විසරුවා හැරීමට පියවර ගත්තා. ඉන් අනතුරුව 2024 නොවැම්බර් 14 වෙනිදා පැවැත්වුණු 10වන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. එෙහිදී ජාතික ජනබලවේගය මුළු ඡන්ද 68,63,186ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 159ක් එනම් ඡන්ද කොට්ටාස මගින් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු ආසන 18ක් නිරාගත්තා. මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පක්ෂයක් ලබාගත් විශාලතම බහුතර ආසන සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද ප්‍රතිශතයද වනවා. මෙම මැතිවරණයේදී සමගි ජනබලවේගය ආසන 40ක් ලබා ගනිමින් ප්‍රධාන විපක්ෂය බවට පත් වූ අතර ඉලංගේ තමිල් අරසු පක්ෂය ආසන 8ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 5ක් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 3ක් බැකින් ලබා ගත්තා. මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් සපිරීම නිමිත්තෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි තීමාව යටතේ දිවයිනපුරා ජනරලි මාලාවක් සංවිධානය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජනරලි මාලාව මගින් ගත වූ වසර දෙක තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණ ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සහ ඉදිරි දැක්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම සහ ඒහා බැඳුණු අපරාධ කල්ලි මර්ධනය කිරීමට රක්ෂය ගෙන යන වැඩපිළිවෙල හමුවේ අදාළ පාර්ශ්ව ආණ්ඩුවේ පාලනයට එරෙහිව සංවිධානය වෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. මේ අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල සංශෝධනය සම්බන්ධයෙන් සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. අකුරැස්සේ පැවති ජන රැලියට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
2: දැන් මැද පෙරදිග යුද්ධ පටන් ගත්තා. තාම දැන් ආය අප්‍රේල් මාසෙ තිබුණ තෙල් මිලටම ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඇවිල්ලා තියෙනවා. ලොකු පීඩන දැන් අපිට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි බැලුවා මොකද්ද? ඒ ලෝක වෙළඳ පොලේ දැන් සමහර අයට කිව්වනේ ඉස්සර කියනවා ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යනකොට ඉහළ දාන්න නම් ආණ්ඩුවක් මොකටද කියලා. අපි මේ සැරේ ලෝක වෙළඳ පොලේ ගානට ඉහළ දෙන්නේ නෑ. අපි මොකද කරේ? හැම ඩීසල් ලීටරයකටම අප්‍රේල්, මැයි, ජූනි, ජූලි කියන මාස හතරෙම හැම ඩීසල් ලීටරයකටම ආණ්ඩු රුපියල් 100 ගානක් දුන්නා. හැම ලීටරයකට අපිට ඒකට ගියා කෝටි 6000ක් ගියා. දැන් ආයෙ වැඩි වෙලා. ලෝක වෙළඳ පොළ 90 11 ඔක්තෝබර් මාසේ තෙල් මිල වැඩි කරන්න ඕන. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවාම පළවෙනිදාට මිල වැඩි වෙන්න ඕන. හැබැයි අපි අපේක්ෂා කරනවා සානාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩුවන් එහෙමයි. මරාලයක් කඩා වැටුනාම මුළුමනින්ම එක ජනතාව පිට දාන්න බෑ. ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕන. හොඳට දීපු ධීවර ජනතාවට මුහුදු ගන්න බැරුණ. අපි මොකද කරේ? අර ඩීසල් රුපියල් 100 සහනාධාරයට අමතරව ධීවර ජනතාවට අමතර රුපියල් 50ක් දුන්නා තව ඩීසල් ලීටරයකට. දවසකට ඩීසල් ලීටර 25කට, මාසයකට දවස් 25කට, ඒක ලීටර 625කට, මාසයකට රුපියල් 50 ගානේ දුන්නා. 32,250ක් වගේ අපි නේද? අපි ගෙවීමක් කරා. එයි බලා ගන්න ඕන. දරුව බලා ගන්න ඕන. ආර්ථිකයේ අවස්ථ පීඩනයක් ආවොත් තෙල් මිල සාමාන්‍ය තත්ත්වයක් නම් අපි සහනාධාර දෙන්නේ නෑ. හැබැයි තෙල් මිල දරා ගන්න බැරි නම් අපි සහනාධාර විදුලි බිලට
1: මේ අතර එළඹෙන අයවැයමකින් දැන්ට පවතින ඇතැම් බදුවල බර අඩු කරමින් ජනතාවට බදු සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
2: එළඹෙන අයවැයලේකරින් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරනවා අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ආර්ථිකයේ උඩ භාණ්ඩාගාරේ පුරවලා තියෙනවා. ලබන අවුරුද්දේ භාණ්ඩාගාරයෙන් දැන් අපි සකස් කරලා තිබෙන අයවැයලේකණිය අපි ප්‍රාග්ධන වියදම් වලට බිලියන 1750ක්, දිට්ට ප්‍රාග්ධන වියදම් වලට බිලියන 250ක් එක්ක බිලියන 2000ක්. බිලියනයක් කියන්නේ කෝටි 100යි. කෝටි 100 ඒවා 2000ක් ලබන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරලා තියෙනවා. ප්‍රාග්ධන වියදම්. පාරවල්, පාලම්, විදුලිය, යටතල පහසුකම් ඔක්කොම හදන්න. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන අවුරුද්ද බවට ලබන අවුරුද්ද පත් වෙනවා. භාණ්ඩාගාරයේ තියෙන සල්ලි කොහමද ගමට එවන්නේ? එකක් සංවර්ධන වැඩ හරහා එවන්න ඕන. දෙක දෙවනිය කපිය වන්න ඕන නැති බැරි අයම තෝරලා සහනාධාර හරහා අස්සසුම වකුගඩු රෝගීන්ට පාසල් පොත් මිලදී ගන්න බැරි අයට මේ දෙසැම්බර් මාසෙත් අපි අස්සසුම ගන්න ළමයිට සහ පාසලේ ළමයි 200ට වඩා අඩු දරුවන්ට රුපියල් 6000ක දීමනාවක් දෙනවා මේ දෙසැම්බර් වලත් මම සල්ලි වෙන් කරලා බලලා ආවේ එකක් වෙන් කරලා තියෙනවා හැබැයි සහනාධාර විශාල ප්‍රමාණයක් හැමදාමත් ජනතාවගේ සහනාධාර මත යැපෙන එක හොඳ නෑ හැබැයි හැමදාම සහනාධාර වලින් බලාගත්තු සමාජ කණ්ඩායමක් ඉතුරු වෙනවා හැමදාමත් එක තියෙනවා ආර්ථිකයේ කොච්චර දියුණුව ගත්ත රටවල් වල සහනාධාර වලින් යැපෙන කණ්ඩායමක් ඉන්නවා ආදායම් මාර්ගයක් නැති ආදායම් මාර්ගය උපයා ගැනීම සඳහා ශාරීරික ශක්තිය නැති හදිසියේ තමන්ගේ ආදායම් මාර්ගය සකස් කරමින් හිටපු කෙනා මොකක් කරා පියසෙනකට පත් වුණා නම් රට ආධාරයක් දෙන්න රටක් කියන්නේ එහෙමයි ඒ ජනතාව බලා ගන්න අපි කොච්චරද කියනවනම් අපි බලා ගන්නවා අද තමා සංවර්ධන මධ්‍යස්ථාන වලින් දරුවන් ඒ අම්මා තාත්තා හිමිලා බාරකාරයෙක් නැති දරුවෝ ඉන්නවා ඒ හැම දරුවෙකුට මේ ජනවාරි මාසෙ ඉඳන් ගිණුමකට රුපියල් 5000 ගානේ දානවා 18 දරුවෝ කෙලියට ගිහලා තනියම මොකද කරන්නේ අපි ඒක අවුරුදු 21 දක්වා අපි බලා ගන්න තීරණයක් ගත්තා
1: සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිබරාසා අනෝජෙන්ට සමාව ලබා ගැනීමට රජයේ උපරිමයෙන් උත්සාහ කරමින් සිටන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දඬුවම් නියම වී සිටින තරුණයාගේ දෙමාපියන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී මෙයට නෛතිකව සහ රාජතාන්ත්‍රික මට්ටමින් බැඳියත්වන බවද ජනාධිපතිවරයාගේ අවධාරණය කළා සෞදි රාජ්‍යයෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් අනුර කුමාර විසානායක මහතා සඳහන් කර තිබෙනවා මේ අතර සිබරාසා අනෝජන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මුණ ගැසුණා ඒ අනෝජන්ට සමාව ලබා දෙන ලෙසට සෞදි රාජ්‍යයෙන් සිදු කරන ඉල්ලීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලීම් කරමි ඔවුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වීමට පැමිණ තිබුණේ අනෝජන් සිබරාසාට තම පවුලේ සමාජිකයන් සමග දුරගතණයෙන් අදහස් හුවමාරු කර ගැනීම සඳහා එරට බලධාරීන් විසින් ලබා දී තිබූ වේලාවේදී ඒ අනුව විපක්ෂ නායකවරයාට දෙම අවස්ථාවේදී අනෝජන් සිබරාසා සමග දුරගතණය ඔස්සේ අදහසෝමාරු කර ගැනීමට අවස්ථාව හිමි වුණා. ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට මේ වන විට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වනවා. ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වසර 5ක සිර දඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකයන් රසමාණික මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය මැදිහත්වීමෙන් සිදු කළ අභියාචනයකදී එම දඬුවම මරණ දඬුවම දක්වා තීව්‍ර වී ඇති බවයි.
3: මෙහි පසුබිම තමයි මාස කිහිපයකට පෙර පහසාත්මක ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිරීම යන චෝදනාව මත සිවරාසා අනෝජන් කියන තරුණයා අත්අඩංගුවට පත් වුණා. අසර පහක සිර දඬුවමක් ඒ අවස්ථාවේදී ඔහුට නියමුණා. එයින් පසුව ඔහුගේ පවුලේ ඥාතීන් මේ සම්බන්ධව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහත්මයා හමු වී සාකච්ඡා කරපු අවස්ථාවේ මේ මහත්මයා ඔවුන්ට මෙය ඇපීල් කරන්න අවස්ථාවක් තිබෙන බව සඳහන් කළා තියෙනවා. රුපියල් ලක්ෂ 19ක මුදලක් ඒ පවුලේ සමාජික විදේශ කටයුතු අමාත්‍යංශයට ගෙවලා තියෙනවා. නමුත් පවුලේ කට්ටිය චෝදනා කරන්නේ ඊයේ දවසේදී මොහුට මරණ දඬුවම ලැබී තිබෙන බව ලක්ෂ 19ක් වියදම් කර තමන්ගේ පුතා මරණ දඬුවම තමන් මිලදී ගත්තායයි ශෝකයෙන් එම මව අපිට සඳහන් කරලා තියෙනවා. ඒකට ඉදිරිපත් වෙච්ච නීතිඥ මහත්මයා සහ ඉදිරිපත් වෙනවායයි කියපු නීතිඥ මහත්මයා වෙනස් කියන චෝදනාවත් ඒ පවුලේ කට්ටිය කියලා තියෙනවා.
1: මේ අතර මරණ දඬුවමට ලක් වූ අනෝචෙන් මුදා ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉන්දියා අගමැති මෝදිගේ සහය ලබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා පවසනවා.
4: අනුකෝර සානායක මැතිතුමාට ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ඔබතුමා මිත්‍රත්වය පාවිච්චි කරලා නරේන්ද්‍ර මෝඩි මැතිතුමාට පොද්ගලික ටෙලිෆෝන් කෝල් එකක් කරන් කතා කරලා කියන්නේ එතුමාට. ඒක කරයි අනිවාර්යයි. මොකද එතුමා අපේ ශ්‍රී ලංකා පිතෘ විභූෂණ එතුමාගේ යාළුවා තමයි සල්මාන් සෞදි අරාබියා අගමැති සහ කුමාරයා. එතුමා ඉල්ලීම කරන එයා සලකා බලයි අනිවාර්යෙන් කියලා අපිට කරලා දෙන්න.
1: අනුජෙන්ට සමාව ලබා ගැනීමට හැකියතාක් උත්සාහ කරන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
5: ඔව් මේ තොරතුරු විදේශ අමාත්‍යංශයට දැනුම් දුන්නට පස්සේ දැන් පසුගිය කාලය පුරාම සති ගණනාවක් ඇතර විදේශ අමාත්‍යංශයේ විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් සෞදි අරාබි රජයත් එක්ක සාකච්ඡා වට ගණනාවක් සිදු කළා. ඒ වගේම ඔහුට නීති සහාය ලබා දීම සඳහා තනාපති කාර්යාලය මැදිහත් වුණා. අපේ විශේෂ නිලධාරියෙක් මේ වෙනුවෙන් යොදවලා තිබුණා. නමුත් අපිට මේ ගැන කටයුතු කරන්න වෙන්නේ ඒ රටේ පවතින නීතියත් එක්ක. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔහුට සමාවක් ලබා ගැනීමට, දඬුවම පුළුවන් තරම් අඩු කර ගැනීමට. ඒක තමයි රජ්‍ය අපේක්ෂාව. ඒ වෙනුවෙන් රාජතාන්ත්‍රික මට්ටමින් කරන්න පුළුවන් හැමදේම මේ මොහොතේදී විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීම විදේශ අමාත්‍යංශය කරමින් ඉන්නවා.
1: වත්මන් ආණ්ඩුව තනිපක්ෂ ක්‍රමයකට රට රැගෙන යාමට සූදානම් වන 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 වෙනිදා විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් පාර්ලිමේන්තු මංසන්ධිය අසලට පැමිණින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ අතර 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැත්වෙන උද්ඝෝෂණය හා ඊට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා.
6: 17 ගණාවා විධායක බලතල අඩු කරා. 18 ගණාවා අඩු කරපු විධායක බලතල ආපහු ගන්න. 19 ගණාවා ආපහු විධායක බලතල අඩු කරන්න. 20 ගණාවා ගෝඨාභය රාජපක්ෂ 19 අඩු කරපු විධායක බලතල ආපහු ගන්න. 21 ගණාවා බංකොලොත්තුවෙන් පස්සේ නිර්මාණය වුණු රජය ඒක කරෙත් විධායකයේ බලතල අඩු කිරීම. මොකද 22කින් වෙන්නේ? 22කින් වෙන්නේ විධායකයේ අනසකට රටේ අධිකරණය යටපත් කරන, රටේ අධිකරණයේ නිදහස ස්වාධීනත්වය විනාශ කරන, පළුදු කරන, රටේ අධිකරණය සහ ගරු විනිශ්චයකාරවරුන් පිළිබඳව ජනතාව තුළ තිබෙන විශ්වාසනීයත්වය පිළිගනී සහමුලින්ම විනාශ කරලා නැවතත් වරක් විධායකයේ බලතල ශක්තිමත් කරන. දැන් මේ අද අපි කතා කරන්නේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන. 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එදා ගෙනල්ලා විධායකයේ බලතල වැඩි කරගන්න හදනකොට විපක්ෂයේ හිටපු අනුර කුමාර දිසානායක එවකට මන්ත්‍රීවරයා කියනවා මේක මේ පාර්ලිමේන්තුවෙන් විතරක් කරලා හරියන්නේ නැහැ, ජනමත විචාරණයකට යා යුතුමයි කියලා. ඒක 20ට ජනමත විචාරණය හොඳ නම් අපි කියනවා 22ටත් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් ලබා දීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම මීට පෙර ප්‍රකාශ කළ තිබෙනවා කියන එක.
1: යෝජිත 22 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් සහ සිවිල් බලවේගයන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අතිවාසිකම් රැක ගැනීමේ අරමුණින් වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ අනුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් එළවන බව ඔවුන් පෙන්වා දෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නිල් නිවේදන නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් නිලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ඇතුළු චෝදනා තුනක් මුල් කරගනිමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා සහ නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගියදා පැවැත්ුණා. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී IMF නියෝජිතයන් ප්‍රකාශ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවන මිට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බවට මැදිකාලීන ආර්ථික දර්ශක වලින් පෙන්눔 කරන බවයි. එම ස්ථාවරත්වයේ මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාමට රජයේ අපේක්ෂාව බවද අනුර කුමාර දිසානායක මහතා විසින් අවධාරණය කර තිබුණා. ශ්‍රී ලංකාව මේමද විට උදා කරගෙන ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමටද ලක් වුණා. මේ අතර නව IMF ගිවිසුමක් පිළිබඳව රජය තවමත් තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර ලෙසයි.
7: යම්මගේ සාකච්ඡාවක් තිබෙනවා නැවතත් IMF එකත් එක්ක, කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අලුත් වැඩසටහනකට ඇතුල් වෙන්න ඕන කියන සාකච්ඡාවක් සමාජයෙන් තියෙනවා. ආර්ථික විශේෂඥයන්ගෙන් එහෙම තියෙනවා. ඉතින් මේක ගැන සාකච්ඡාවක ඉන්නේ, තාම මේක අවසන් කරලා නැහැ. ඒක ඉතින් අපි ආණ්ඩුවක් රජයක් විදියට තීරණයක් ගන්න ඕන. අපි මෙතනින් නිදහස් වෙනවද, තවදුරටත් යම් වැඩසටහනක් IMF එකත් එක්ක යනවද කියලා තාම අවසාන තීරණයක් කරන්නේ
1: නැහැ. ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන.
0: ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්. ලක්මිහිරට මව්බිමෙන්.

නිමිත්තෙන් ලංකාව පුරා විවිධ ක්‍රියාකාරකම් සිදු වුණා. තැන තැන උත්සව තිබුණා. ඒ අතරේ ක්විස්ලන්දයේ වෙසෙන ප්‍රවීණ ලේඛකයෙකු වන නිමල් සේදර මහතා අපූරු කවි පෙළක් ලියා තිබුණා. ඒ කවි පෙළ දැන් අපේ අතේ තිබෙනවා. අපි කැමති එයින් කවි කීපයක් ඔබ සමග බෙදා ගන්නට. ඔහු කවියට මාතෘකාව යොදා තිබෙන්නේ අපි සමගියෙන් ඉමු රට නිසි මග යනවා. මෙහෙමයි කවි පෙළ. සුන්දර දිනකි අද සිරිලක සමරන්නේ නව මාවතක දෙවසර අද ගතවන්නේ. ඒ ආ ගමන් මග සතුටයි විඳගන්නේ. රට යන අතසුබයි සතුටින් දැකගන්නේ. පෙරදිග මුතු ඇටය ලෙස ලොව දිනුව රට. මඩිතර කරන් හිඟ මනටම දැමුව රට. බලයෙන් පවුල් අත ලොස්සක් කරපු රට. දහදුක් විඳින ජනතාවක් විසුව රට. නැත නීතියක් එදවස රට තුල තිබුණේ. අවනීතියයි රට හැම තැන රජ කෙරුණේ. කුඩු රජවරුන් සෙවනේ ලුකු පුටු යැපුණේ. පාතාලයයි හමුදාවක් ලෙස වැඩුණේ. මුදලට යටව වටිනාකම් කෙලෙසුනිය. යටිමඩි ගැසිල්ලට කොතනත් ඉඩදුනිය. නැතිබැරි එකා පාගාගෙන වැජබුණිය. ලක්මව දුකින් කඳු ලින් කල් ගතවුණිය. දෙවසර තුළ කදිම මගකට රටහැරුණා. කාටත් පොදුය නීතිය යන හඬ ඇසුනා. දූෂණ පගා පිටු දකිනා මග සැදුනා. යුක්තිය රකින පොදු ජනයුගයක් හැදුනා. නැතිබැරි මිනිසුනුත් මිනිසුන් බව දකින. දුප්පත් දුගී බව දුරු කෙරු මට සිතන. පොදු ජන යහපතට කැපවී වැඩ කරන. රජයක් තිබේ පොදු මිනිසා ගෙන් සැදුන. ආගම් ජාති කුල මල ගැන තකන් නැති. නෑදෑකමට ලොකු මහපුටු පුදන් නැති. මිනිසුන් කොටු කරන නිසි බදු ගෙවන් නැති. පොදු ජන යුගයක්ද දෙවසර සැකක් නැති. ධන සම්පත් රටේ දින දින වැඩි වෙනවා. ජාතික සමගියත් දලුලා පිබිදෙනවා. ලොව බුහුමන් ලබන කටයුතු සිදුවෙනවා. අපි සමගියෙන් ඉමු රට නිසි මග යනවා. ඒ කවි පෙළ ලිව්වේ ප්‍රවීණ ලේඛක නිමල් සේදර මහතා.

0: රේඩියෝ කතාව අපි දකින ලෝක සිතියම ඇත්තටම ලෝකයේද අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම පාහේ දැකලා තියෙන දෙයක් ගැන ලෝක සිතියම පාසලේ පන්ති කාමරයේ තිබුණා පුවත්පත්වල දැක්කා Google Maps එකේ දැක්කා ගුවන් ගමන් කරනකොටත් දැක්කා ඒත් මම අද ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි අපි දකින ලෝක සිතියම ඇත්තටම ලෝකයේ වගේමද පිළිතුර තමයි නැහැ මොකද අපේ පෘථිවිය ත්‍රිමාණ වස්තුවක්. ඒක සරලව කිව්වොත් ගෝලයක්. නමුත් අපිට අවශ්‍ය වන්නේ ඒ ගෝලය ද්විමාන්තිරයක් මත. කඩදාසියක, බිත්තියක, රූපවාහිනී තිරයක හෝ දුරකථනයක පෙන්වන්න. මෙතන තමයි විශාල ගැටලුවක් තියෙන්නේ.
1: ගෝලයක් පැතලි කඩදාසියකට දෙමූ විට කොතැනක හෝ විකෘතියක් ඇතිවෙනවා. 3D ලෝකය 2D සිතියමකට. ඔබ තැඹිලි ජඩියක පොත්තක් ගලවලා ඒක පැතලි කරලා බලන්න. පොත්ත ඉරෙන්නේ නැතිව නැමීම් නැතිව හරියටම පැතලි කරන්න බෑ. පෘථිවියටත් ඒ වගේමයි.
0: ඒ නිසා කාටෝග්‍රාෆලා එනම් සිතියම් නිර්මාණය කරන විද්‍යාඥයන් විවිධ මැප් ප්‍රොජෙක්ෂන්ස් එනම් සිතියම් ප්‍රක්ෂේපණ ක්‍රම නිර්මාණය කරලා තියෙනවා. එක් එක් ප්‍රොජෙක්ෂන් එකේ ආරමුණ වෙනස්. කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ හැඩය නිවැරදිව තබා ගන්න. තවත් කෙනෙක්ට ප්‍රදේශයක විශාලත්වය නිවැරදිව තබා ගන්න.
1: තවත් කෙනෙක්ට දුර නිවැරදිව තබා ගන්න. ඒ නිසා සියල්ලම එකවර පරිපූර්ණම නිවැරදි කරන 2D world map එකක් හදන්න බෑ. මර්කේට සිතියම. අපිට හොඳටම හුරු සිතියම් ක්‍රමයක් තමයි මර්කේට ප්‍රොජෙක්ෂන්. විශේෂයෙන් නැවිගේෂන් සහ මුහුදු ගමන් සඳහා මෙය ඉතා වැදගත්. එහි විශාල වාසියක් තමයි දිශා සම්බන්ධතා හොඳින් පෙන්වීම.
2: නමුත් මෙහි විශාල අවාසියක් තිබෙනවා. ධ්‍රුවයන්ට ලංවන විට ප්‍රදේශ විශාල කරලා පෙන්වනවා. ඒ නිසා ග්‍රීන්ලෑන්ඩ් වගේ ප්‍රදේශයක් එහි සැබෑ ප්‍රමාණයට වඩා විශාලයි වගේ පෙනෙනවා. අප්‍රිකාව දිහා බලනකොටත් ඒ වෙනස තේරෙනවා. ඒ කියන්නේ මර්කේට මැප් එක වැරදි සිතියමක්ද? නැහැ. එය නිර්මාණය කරලා තියෙන්නේ විශේෂ අරමුණක් සඳහා.
1: ප්‍රශ්නය වෙන්නේ අපි මේ සිතියම ලෝකයේ සැබෑ ප්‍රමාණයන්ගේ පින්තූරයක් ලෙස පමණක් භාවිත කරන විටයි. පීටර්ස් ප්‍රොජෙක්ෂන්. ඊළඟට පීටර්ස් ප්‍රොජෙක්ෂන් වගේ ඊක්වල් ඒරියා ප්‍රොජෙක්ෂන් එකක් බලමු. මෙහි අරමුණ තමයි රටවල ප්‍රදේශ ප්‍රමාණ අතර සම්බන්ධතාවය වඩා නිවැරදිව තබා ගැනීම.
2: ඒ නිසා අප්‍රිකාව, දකුණු ඇමරිකාව වැනි විශාල භූමි ප්‍රදේශ ලෝක සිතියමකදී ඔවුන්ගේ සැබෑ ප්‍රමාණයට සාපේක්ෂව හොඳින් පෙන්වන්න පුළුවන්. නමුත් ඒ සඳහා ගෙවන්න වෙන මිලක් තියෙනවා. රටවල හැඩය විකෘති වෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා. ප්‍රදේශය නිවැරදිද නැත්නම් හැඩය නිවැරදිද?
3: රොබින්සන් සහ වින්කල් ට්‍රිපල් ඒ නිසා තවත් ප්‍රොජෙක්ෂන් ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. රොබින්සන් ප්‍රොජෙක්ෂන් එකේ අරමුණ තමයි ලෝකයේ සමස්ත පෙනුම සාමාන්‍යයෙන් හොඳින් තබාගෙන විවිධ විකෘතිතා අතර සමබරතාවයක් ලබා දීම. වින්කල් ට්‍රිපල් වගේ ප්‍රොජෙක්ෂන් එකක් තවත් විකල්පයක්.
4: එයත් ප්‍රදේශය, හැඩය සහ දුර යන කරුණු තුන අතර ඇති විකෘතිතා සමබර කිරීමට උත්සාහ කරනවා. ඒ නිසා අද අපිට විවිධ ලෝක සිතියම් තියෙනවා. එක්කෙනෙක් කියනවා මගේ සිතියමින් හැඩය හොඳයි. තවත් කෙනෙක් කියනවා මගේ සිතියමින් ප්‍රදේශය හොඳයි. තවත් කෙනෙක් කියනවා මගේ සිතියමින් දුර හොඳයි. ඒත්
5: සියල්ලම එකවර සම්පූර්ණයෙන් නිවැරදි නැහැ.
6: එහෙනම් අලුත් විදිහකට හිතන්න බැරිද? මෙතනින් තමයි මම අද ඉදිරිපත් කරන්න කැමති අදහස පටන් ගන්නෙ. අපි හැමෝම ලෝක සිතියමක් කියලා හිතන්නේ එක පැතලි රූපයක්. නමුත් ඇයි අපි එකම සිතියමක් තුල ලෝකයේ සෑම තොරතුරක්ම නිවැරදි කරන්න උත්සාහ කරන්නේ? අපිට 3D ග්ලෝබ් එකක් තියෙනවා නම් ඇයි ඒකෙන් 2D මැප් එකට මාරුවන විට ඇතිවන ගැටලුව පිළිගෙන ඒ වෙනුවට බහු ප්‍රක්ෂේපණ ලෝක සිතියමක් හදන්නේ නැත්තේ? මම මෙය සරලව හඳුන්වන්නේ කැමති. মালටි ප්‍රොජෙක්ෂන් වර්ල්ඩ් මැප් එකම මැප් එකක් වෙනුවට එකම ලෝකය පිළිබඳ කම්ප්ලිමෙන්ටරි වියුස් කිහිපයක්. උදාහරණයක් ලෙස පළමු සිතියම ඊක්වල් ඒරියා ප්‍රොජෙක්ෂන් එකක්. මේන් රටවල සැබෑ ප්‍රදේශ ප්‍රමාණිය සංසන්දනය කරන්න. දෙවන සිතියම ෂේප් ප්‍රිසර්විං ප්‍රොජෙක්ෂන් එකක්. මේන් රටවල හැඩය සහ පිහිටීම තේරුම් ගන්න. තුන්වන සිතියම ඩිස්ටන්ස් නැවිගේෂන් සඳහා සුදුසු ප්‍රොජෙක්ෂන් එකක්. ඒ වගේම තවත් පියවරක් ඉදිරියට ගිහින් 3D ග්ලෝබ් එකත් ඒ මැප් එකත් එකට සම්බන්ධ කරන්න. ඔබට ලෝක සිතියමක් බලන විට රටක් ක්ලික් කළාම මෙන්න 2D මැප් එකේ මෙහෙම පෙනෙනවා. නමුත් 3D ග්ලෝබ් එකේ සැබෑ ආකාරය මෙන්න කියලා පෙන්වන්න පුළුවන්. තවත් අලුත් අදහසක් ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා. අපිට එකම ලෝක සිතියමක් වෙනුවට අරමුණ අනුව වෙනස් වන මැප් එකක් හදන්න පුළුවන්. ඔබට ජනගහනය බලන්න අවශ්‍ය නම් එක ප්‍රොජෙක්ෂන් එකක්. දේශගුණේ බලන්න තවත් එකක්. භූමි ප්‍රමාණ සංසද්ධනය කරන්න තවත් එකක්. ගුවන් ගමන් බලන්න තවත් එකක්. මුහුදු ගමන් සඳහා තවත් එකක්. ඒ කියන්නේ the best world map කියලා එක සිතියමක් නැහැ. ඒ වෙනුවට the best map for this particular purpose කියලා කියන්න පුළුවන්.
7: සිතියමක් අපේ ලෝක දෘෂ්ටියට බලපානවාද? මෙතනින් අපි ජියෝග්‍රැෆි එකෙන් ටිකක් එහාට යමු. සිතියමක් කියන්නේ තොරතුරු පෙන්වන උපකරණයක් විතරක් නොවේ. එය අපි ලෝකයේ දකින ආකාරයටත් බලපානවා. රටක් විශාලව පෙනුනොත් අපේ මනසේ ඒ රට ගැන ඇතිවන අවබෝධය වෙනස් වෙන්න පුළුවන්. රටක් කුඩා වගේ පෙනුනොත් ඒ රටේ සැබෑ භූමි ප්‍රමාණය ගැන අපිට වැරදි අදහසක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පාසල් දරුවෙකුට ලෝක සිතියම උගන්වන විට මේක තමයි ලෝකය කියලා කියල එකට වඩා මේක තමයි ලෝකය පැතලි කඩදාසියක නිරූපණය කළ ඒ ක්‍රමයක් කියලා කියන එක වඩා නිවැරදි.
4: අපි මේ කතාව ආරම්භ කළේ සරල ප්‍රශ්නයකින්. අපි දකින ලෝක සිතියම ඇත්තටම ලෝකය වගේමද? දැන් අපිට පිළිතුර තේරෙනවා. නැහැ. පෘථිවිය ත්‍රිමාන ගෝලයක්. නමුත් අපි එය දෙමාන කඩදාසියකට හෝ තිරයකට ගෙනෙන විට කිසියම් විකෘතියක් අනිවාර්යයෙන්ම ඇතිවෙනවා. ඒ නිසා මර්කේටර්, පීටර්ස්, රොබින්සන්, වින්කල් ට්‍රිපල් වැනි ප්‍රොජෙක්ෂන් ක්‍රම බිහි වුණා. එක් ක්‍රමයක් හැඩය හොඳින් පෙන්වනවා. තවත් එකක් ප්‍රදේශය හොඳින් පෙන්වනවා. තවත් එකක් දුර හෝ දිශාව සම්බන්ධයෙන් වඩාත් ප්‍රයෝජනවත්. ඒ නිසා ලෝකේ හොඳම මැප් එක මොකක්ද කියන ප්‍රශ්නයට එකම පිළිතුරක් නැහැ. ඒ වෙනුවට අහන්න ඕනේ මට අවශ්‍ය කාර්ය සඳහා හොඳම මැප් එක මොකක්ද? මෙතනදී එක්සත් ජාතීන්ගේ නව දිශාවත් වැදගත්. මෙයාද තවත් වැදගත් වෙන්නේ යුනයිටඩ් නේෂන්ස් ජියෝස්පේෂල් ක්ෂේත්‍රයේ මෑතකාලීන වැඩදෙස බැලුවොත්. UN හි ජියෝස්පේෂල් වැඩසටහන් ලෝකයේ පෙන්වන එක සිතියමකට පමණක් සීමා වෙන්නේ නැහැ. භූගෝලීය දත්ත